0: සුබදසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

සුබම සුබූ දැස්සනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ලෝකෙ වටිනම දේ තමයි චූටි ළමයි කියලා කියන්නේ. මොකද ළමයින්ගෙන් තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. ළමයි මල් වගේ කියලා කියනවනේ. එහෙම චූටි ළමයි වෙනුවෙන් තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන තියෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් පටන් ගන්න යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන. අදත් ඔයාට අහන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උදේ 7 වෙනකන් එක දිගටම ආව අහගෙන ඉන්න. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: අපට කළ හැකි උපරිමේ කරන විට නොසිතන පුදුමාකාර දේවල් අපගේ ජීවිතයට ලැබේවි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන බෙදාතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.
3: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංග විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
4: හරිනේ දැන්? අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
5: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
5: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන මියුසික් වයිබ් එක.
0: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
6: ඊගෙන්න සර්.
0: Supreme Radio.
3: චූටි ළමයි හරිම දක්ෂයි කියන කතාව නම් හරියටම හරි. මම එහෙම කියන්නේ මොකද? Supreme Radio පොඩ්ඩංගේ උදෑසනේ විශේෂකාර පොඩ්ඩ විශේෂාංගයට ගොඩාක් චූටි පැටව් දක්ෂතා එවනවා. ඉතින් මේ ඒ විදිහට දක්ෂතාවයක් අපිට එවපු තවත් පොඩිත් එක්ක.
7: මම තෙනලි දන්සදී මම ඉදිරිපත් කරන්නේ සින්දුවක්.

හරිම ලස්සනයි. අපිව අහගෙන ඉන්න චූටි ඔයාලටත් පුළුවන් ඔයාලගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද අපිට එවන්නේ? හරිම සරලයි. ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියලා ෆෝන් එකෙන් 0718 89 3 කියන අපේ වට්සප් නම් එකට ඔයාගේ නැටුමක් හරි සින්දුවක් හරි කතන්දරයක් හරි සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.3 Supreme Radio Supreme Radio මේක සුපිරියක්. සුපිරිම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට අපෙන් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
6: C for cat and C for cup. K k k.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. පියාඹනවා.
7: Toby mas. Flying.
0: විනෝද වෙනවා.
7: Asobi mas. Enjoying.
0: උගන්වනවා.
7: Oshie mas. Teaching.
0: අවදි කරවනවා.
7: Okimasu waking up.

0: 89.3 Supreme Radio.
1: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා සිකුරාද දවස අපිට හරිම විශේෂයි. ඒ මොකද සිකුරාදර තමයි කතන්දරයක් අපි ඕගොල්ලන්ට කියලා දෙන්නේ. අදත් තින් කතන්දර සිකුරාද අහගෙන ඉන්න ඔයාට පුළුවන් ලස්සනම ලස්සන කතන්දරයක් අපෙන් අහන්න. එහෙනම් ඉතින් මේ විදිහට පටන් ගන්න සුප්‍රීම් රේඩියෝ කතන්දර සිකුරාදා. දැනුමුතුකම් ඔවදන් ගුරුහරුකම් එක්ක කතන්දර සිකුරාදා. කතන්දර සිකුරාදා.
2: ඔන්න පුංචි යාළුවනේ, එකමත් එක රටක හිටියා කම්මැලි බූරු පැටියෙක්. මේ බූරු පැටියා හැමදාම උදේට එයාගේ ගමරාලත් එක්ක පොළට යනවා ලුණු විකුණන්න. හැබැයි ඉතින් මේ බූරු පැටියා මේ වැඩේ කරේ හරිම කම්මැලි කමෙන් වගේම තමයි හරිම අමාරුවෙන්. මොකද මේ ලුණු ගෝණි හරිම බරයි. දවසක් මේ ගමරාලත් එක්ක උදේට පොළට යනකොට මේගොල්ලන්ට හැමදාම ගඟ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මේ බූරු පැටියව එක සැරයක් මේ ගඟ මැදින් යනකොට කකුල පැටලිලා වැටුණා. වැටුණට පස්සේ අර පිටේ තියන් හිටපු ලුණු ගෝණි වල ලුණු ඔක්කොම ටික දිය වුණා. බූරු පැටියා නැගිටිනකොට හරි පුදුමයි. මෙන්න පිටේ තිබ්බ ගෝණි වල බර සැහැල්ලු වෙලා බූරු පැටියා හිතාගත්තා, මේක නම් හොඳ සෙල්ලම තමයි. මට වැඩි මහන්සියකුත් නැහැ. හැමදාම මෙතනින් යනකොට මම වැටෙන්න ඕනි කියලා හිතාගත්තා. හැමදාම ඉතින් ওই සෙල්ලම තමයි මෙයා කළේ. ගමරාලට තේරුණා මේ බූරු පැටියා කරන කපටි වැඩේ ගැන. දවසක් ගමරාල හොඳ වැඩක් මං කරන්නම්කෝ කියලා හිතලා වෙනද පටවන ලුණු ගෝණිනේ. එදා පුළුන් ගෝණි තුනක් බූරු පැටියාගේ පිට උඩ පැටවුවා. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ගඟ ළඟට ආවා. බූරු පැටියා ඉතින් හැමදාම කරනවා වගේ ගඟ මැදදී වැටෙන්න ගත්තා. හැබැයි මොකද දන්නවද උනේ? වෙනදට ලුණු ගෝණි ටික වතුර හේදුනාම බර සැහැල්ලු වෙනවනේ. එදා බූරු පැටියට හැමදාම අරන් යන බරට වඩා තිකුණයක් බර වැඩි වුණා. ඇයි දන්නවද? පුළුන් වතුර පෙගුනම බර වැඩි වෙනවනේ. එදායින් පස්සේ බූරු පැටියා කවදාවත් ගඟ මැද්ද වැටෙන්න ගියේ නැහැ.
1: දැක්ක නේද පුංචි දුවේ පුතේ, කවමදාවත් කිසි වෙලාවක බොරුවක් නම් කරන්න එපා. බොරු කරොත් කවදා හරි ඔයාටම තමයි ඒ පාඩුව සිද්ධ වෙන්නේ.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තමයාණන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කපේ විත් නිමේෂා.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි වාල දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි වාල දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
9: The welcome show.
8: අනුග්‍රහය
10: වාර්තාතික වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: 89.1 89.3 Supreme Radio.

අද වැඩ ගොඩාක් කළා අපි. ජපන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් යුදැසන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්තයක් එනවනේ, සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මතකැතුව මොනවහරි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් සතියන්තේ සෙල්ලම් කරලා පාඩම් කරලා සතුටින් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: Bu hatayı bilerdeyi de hayayiden belamı subu dersanak yavurduma subu dersanak çamur ayıbuan.
1: Ayıbuan ipu ayıbuan subu dersanak.
0: Subu dersanak adı cuni maase daha nama beni de sikurada. Sikurada gelmedi hem o maase gelin de davası.
1: Neydi?
0: İdin geldi davası subu vidiyatı. Eva gemi tamayı o asamu vidiyatı vartı giva gini anı pulağın beni kilapi prarattan akilin o. Jivite samahana deyo alapita magayarını pulağın. Hepe magayarını hem deyem apı listaka kliyagin anivari misada riyan doğun. Eyem ratangi din hariyan ne miyani vidirin adı çamarın.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් තමන්ගේ ජීවිතේ ලියන මහත්යදී තමන් වෙන්න ඕනේ තින්නේ
0: අර මේ මගරිච්ච දේවල් තමයි ඔයාලට මතක් වෙන්නේ ඒගොල්ලෝ මතක් කරනවා
1: මතක් කරනවා උදේ පාන්දර ඉතින් අද දවසක් ජයග්‍රහයි සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා ඔබේ ජීවිතේ තින් පහන් තැඹ වෙන්න ඕනේ ඔයාම තමයි නේද ඔයාට වෙන පහන් තැඹවල් වෙන ආලෝක නෙමෙයි වාම තමයි ඔයාගේ ජීවිතේට ආලෝකයක් වෙන්න
0: ඕනේ
1: ජීවිතේ තින් ඉස්සරහට යන්න ලැබෙන සුබ වැසිබර කාලගුණයක් වේවා නේද?
0: ඒව තමයි කියන්න තියෙන්නේ. මොකද ඉතින් ඊය රෑ ඉඳන් වහිනවා කොළඹට. කොළඹට කියන්නේ මේ රත්මලානට අනිත් කටියට කොහොමද දන්නේ? මුල්ද ඉතින් දැන් කඩකඩනේ වහින්නේ.
1: කොළඹ සහ රත්මලාන අතර ටිකක් දුරක් තියෙනවා නේද?
0: එහෙම දුරක් නෑ. කොළඹ දිස්ත්‍රික්කේ බස්නාහිර පළාතේ.
1: කොළඹ දිස්ත්‍රික්කේ බෝඩරේ උනාට දිස්ත්‍රික්කේ.
0: එනකොට බස්නාහිර පළාතේනේ චාමර.
1: බස්නාහිර පළාතේ. ඉතින් අපිට ආඩම්බරයක් ඒක ගැන.
0: නැත්තම්
1: හරි ඉතින් අද දවස නේද ඉතින් සමහර පැතිවලට වහින්න නැතුව ඇති. උනත් කාලගුණය නම් කියලා තියෙන නිප්පු අදත් වැසි තියෙනවා කියලා. ඊයේ නිවේදනයේම තමයි අදත්
0: තියෙන්නේ.
1: බස්නාහිර දුර ප්‍රදේශවල වැසි තියෙනවා කියලා තියෙනවා. අනිකුත් ප්‍රදේශවල බස්වරු දෙකෙන් පවන පසු හෝ දෙකෙන් පවන පසු වැසි තියෙනවා කියලා තමයි කියලා
0: තියෙන්නේ.
1: ඉතින් ඔයාගේ ජීවිතයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ඇවිල්ලා ඉන්නවා.
0: ඒ වගේම තමයි මෙල්වා GI pipes අපිත් එක්ක එකතන ඉන්නවා මේ ගමන යන්න. ඒ විතරක් නෙමෙයි තව කෙනෙක් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා.
1: ඒ තමයි ඉතින් මෙල්ඩෝල් කියන්නේ. හරි මෙල්ඩෝල් ඉන්නවා අපිත් එක්ක මේ ගමන යන්න. මේ කට්ටියත් එක්ක ඉතින් අපි 10 වෙනකන් උදේ ඔයත් එක්ක ඉන්න හැන.
0: එහෙනම් ඉතින් දෙකටම සුප්‍රීම් රේඩියෝ අහන්න කියලා ඔයාලා ආරාධනා කරන ගමන් අපේ TikTok live එක පැත්තටත් එන්න. මොකද ඒ පැත්තෙත් අපි ලයිව් එකක් ඇවිත් තියෙන්නේ
1: අනිවාර්යයෙන්. එහෙනම් ජය වේවා සුබ දවසක් මං චාමර
0: මම නිපුනිකා.

0: Sunavia Ekra, a Sunavia Intune. Supreme Radio, Supreme Radio, Supreme Radio. Wagi Hande, Wagi Rata.
1: අපට කළ හැකි උපරිමය කරන විට නොසිතන පුදුමාකාර දේවල් අපගේ ජීවිතයට ලැබේවි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLV සුභ දවසක්.
2: සුභ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි
2: පැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
0: දවස සුභයි සිහි නැතිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උදහතයි විනාඩි 23යි දැන් වෙලාව. මතක කරන දේවල් ටිකක් තියෙනවා. කාලගුණේ ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ චාමර නේද?
1: කාලගුණේ ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ. ඔව්. කාලගුණේ වගේ දෙදිඹු තින් අපිට මේ ජාත්‍යන්තරය තුල අහන්න දකින්න ලැබෙන දේවල් නේද? ලෝක වෙළඳපොලේ බොරතල් මිල අඩු වෙලා යනවා දැන් හොඳේ.
0: ඔව්.
1: නිකම්ම දෙයි දන්නා ඉස්සරහට. මේවා තත්ත්වයක් තියෙන්නේ.
0: හැබැයි චාමර මේ අපේ ලංකාවේ නම් දැම්ම මඩු වෙන්නේ නැහැ කියලා තිබ්බා. මොකද අපේ ලංකාවේ තියෙන්නේ කලින් වැලි මිලට ගත්ත තෙල් ටික කියලා තිබ්බා.
1: ඔව්.
0: ඒ ටික ඉතින් තොග ටික ඉවර වෙනකන් අපිට පරණ මිලටම තමයි අපේ මේ තියෙන මිලටම තමයි ගන්න වෙන්නේ.
1: අපිට එහෙම ආර්ථිකයක් නැහැ නිපු ඉතින් එහෙම නැහැ ඉතින් ඔය බදු ගෙවන්න ඕනි කියලා තියෙන පාඩුයි කියලානේ තියෙන්නේ ඉතින් මම කියන්න හදන එක නෙවෙයි මොකද මම ඒත් කිව්වේ එකයි බොරතෙල් මිල අඩු වෙනවා කියලා කියන්නේ ඉතින් අපිට ආනයන කරන සියලුම භාණ්ඩවල මිල ගණන් වලට තියෙනා වූ නැව් ගාස්තු පව අඩු වෙන
0: ඒක
1: නිසා මේක ලෝකෙට බලපාන කාරණාව. දැන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ අදින් වසරකට වගේ කාලේ කියන්නේ අද වගේ කාලයක වසරකට කලින් වගේ තිබ්බ කාලයකට අඩු වෙලා තියෙනවා කියලා තමයි
0: කියන්නේ.
1: ඒ අනුව ගත්තාම ලෝක වෙළඳපොලේ දත් අරුව මේ WTI බොරතෙල් බැරල් එක මිල ඇමරිකානු ඩොලර් 73.83ක් වෙලා තියෙනවා.
0: ඒ
1: 103.85කින් අඩු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම බ්‍රෙන්ට් බොරතෙල් බැරල් එක මිල ඩොලර් 76.64ක් සටහන් වෙලා තියෙනවා. ඒ 3.66කින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම මර්බන් බොරතෙල් බැරල් එක මිලස් ඩොලර් 71.02ක් වගේ වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අපේ අඩු නොවුනත් ලෝකයේ යුද තත්ත්වයන් නිමා වෙලා මේ විදිහට නැවත ඔවුන් ඒකමතිකව තීරණය කරලා තියෙනවා සටන් විරාමයකට. ඉතින් ඒක නිසා බලන්නකෝ ඉතින් කොච්චර දේවල් වෙනවද කියලා නේද? කොච්චර දේවල් අපිට සුබවාදී දේවල් වෙනවද යුද්ධයක් නැති වුණාට පසුව කියලා. ඉතින් ඒක නිසා මේ වාසිය ඉතින් අපිටත් ওই ඉක්මනට ලැබෙයි කියලා අපි හිතනවා. ගෙනපු තෙල් ටික කොහම හරි හිස් කරගත්තා නම් හිටක් ගන්න නේද?
0: අපි අර කට්ටිය මේ පහුගිය දවස් ටිකේ මේ හැම තැනකම මේ තියාගෙන හිටියා වගේ බැරිද දන්න ඉක්මනට මේ ටික හිස් කරලා දෙන්න.
1: ඔව්. තමන්ගේ ජංගම ඉන්දන පෙරෝ මල් තියාගෙන හිටියන්නේ.
0: එහෙම තියාගෙන හිටියානේ කාලයක්. එපා කියද්දී ඒව එකතු කරනවානේ චාමර.
1: සංජිත එකතු කරානේ.

0: එපා එපා මේ වෙලාවේ ඒක කරන්න එපා. රට තියෙන මේ වගේ ප්‍රශ්නයක් කියලා කියද්දි තෙල් ටික එකතු කරගත්තු මිනිස්සු හිටියා ඉතින්. මොනා කරන්නද ලංකාව ඉතින් එහෙ රටක්නේ.
1: ඔව්.
0: හොඳ තියෙනවා වගේ තමයි ওই වගේ දේවලුත් තියෙනවා.
1: දකුණු ආසියානු කලාපේ වගේ ලක්ෂණ තියෙනවා ඉතින් නේද? ඒක නිසා අපි ඒවගෙන ඔහි දැන් හිතන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මේ කොහොමරි අඩුවේ කියලා රජය බලාපොරොත්තු අපි හිතනවා ඒ විදිහට වෙයි කියලා. ඉතින්
0: ඒක විශ්වාස කරනවා. අපි බලාපොරොත්තු ඒ විදිහට සිද්ධ වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපිටනේ එහෙම බලාපොරොත්තුක් තියෙන්නේ.
1: ඔව්. රජයත් බලාපොරොත්තු වෙලා හිටියන අඩුවේ කියලා ඉති දැන් ඕන ඉතින් අඩු වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් ඔයාලගේ යුතුයකම් ටික දැන් කරන්න ඉතින් නේද?
0: ඇත්තට මේ වෙලාවේ සමහරක් අය මේ කියවන්න ගනි මේ තාම තෙල් ටික අඩු වෙන්නේ නැහැ කියලා නිකමට හිතනකො. අපි වුණත් කඩේකට අරන් යනවනේ චාමර මේ වැඩි ගාන්න තියෙන ටික. දැන් වැඩි ගාන්න තියෙන ටික අපි අරන් ඇවිල්ලා ඉවර වෙලා ඒ ස්ටොක් එක ඉවරනකම් අපි දෙන්නේ මේ වැඩි ගාන්නම තමයි. ඉතින් අපි මොකෝ අඩු ගාන්න දෙන්නේ නැහනේ මේගොල්ලන්ට. මේ හිතන්නකො අඩු ගාන්න ගෙන ආපු ස්ටොක් එකක් තියෙනවා කියලා. ගාන වැඩි කරපු ගමන් ඒ ස්ටොක් එකේ ගාන වැඩි කරාට කවදාවත් මේ කියන්නේ වැඩි ගාන්න
1: මිනිසුන්ට හැබැයි සාධාරණ තර්කයක් තියෙනවනේ අඩු කරන්නේ නැති කියන එක නේද? අපිට වැඩක් නැහැ රජයේ පාඩු ලබනවද නැද්ද කියන එක. අපි මොකද රජයේ රාජ්‍ය ආයතන සහ තෙල් අපි නිකන් අරන් නැහැනේ නේද? සහයතින් කිව්වෙත් දැන් ඒ කාලේ තරගකාරී වෙළඳපළක් නිර්මාණය කරන්න තමයි පෞද්ගලික අංශයට ලංකාවේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු කරන්න අවසර දෙන්නේ කියලා. ඒ අනුව සමාගම් කීපයක් දැන් පෞද්ගලික අංශයේ අපේ රටේ ඉන්ධන සැපයුම හා සම්බන්ධලා ඉන්නවා. එයාලා ආනයනය කරන අයත් ඉන්නවා, නැත්නම් තෙල් සංස්ථාවෙන් ලබා ගන්න අයත්
0: ඉන්නවා.
1: හැබැයි ඉතින් අපි නම් දැකලා නැහැ ලංකාවේ වෙළඳපොලේ තරගකාරීත්වයක් නම්
0: තියෙනවා.
1: දැන් තරගකාරීත්වය කියන්නේ නිකු වැඩි වෙන එක නෙවෙයිනේ. වැඩි වෙන එක අඩු වෙන එක නේද?
0: ඒක එකකට වඩා හරි අඩුම තර රුපියලක් හරි අඩු වෙන එකනේ.
1: එහෙම තරගකාරීත්වයක් අපි දැකලා නැහැ. අපි දන්නේ නැහැ ඒ ආර්ථික මූලපායන් මොනවද කියලා.
0: වැඩි වෙන තරගකාරීත්වයක් තියෙන්නේ.
1: ඔව් වැඩි කරන්න තමයි තරගේ
0: තියෙන්නේ. හැමෝම මොකක් හරි තරගකද වැඩි කරන්න ඉතින් කීයද? හැට එකයි නම් හරි අපි යන 65කට දෙන්න ඕනේ කියලා කියනවා. එතකොට නිකන් මිනිස්සු හිතනවානේ ඇයි දන්නේ නැහැ නේද අර 65ට දෙන්න හොඳයි ඇති නේද කියලා. එතකොට එතනටත් එන පොඩි ප්‍රශ්නක් තියෙනවානේ.
1: සමහර තැන් වල ඒකේ වාසියකුත් තියෙනවා. මොකද තියන අයට එතකොට එයාලට රුපියල් දෙක වැඩක් නැහැ නේද? නේද? ඒක ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඕකේ දැන් අපි ආර්ථික ගැන සරලවම කිව්වොත් ඉතින් අඩු වෙන්නත් එපැයි ඕවා. බලාගෙන ඉමු අපි ඉතින්.
0: ඒගොල්ලෝ එහෙම කරාට අපිට මේ තියෙන අය නැති අය කියලා වෙනස් කර කර ඉන්නේ නැහැ චාමර. ජාතික ලොතරැයි
1: මණ්ඩලය
0: හැමෝටම දෙනවා. ඔයාට වාසනාව පෑදෙනවා නම්, ඔයාට වාසනාව තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයාට ඒක හම්බෙලාම තමයි රුපියල් 40කට ලොකු වෙනසක් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේට. මහජන සම්පත දෙනු වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් ලද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්නවා. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් ඔයාලට දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ විතරක් නෙවෙයි, ඉතින් තවත් සෙසු තෑගි ඔබට ඔබේ කරගන්න පුළුවන්. මතක තියාගන්න, අද වියදමට හරියනම ලොතරැය තමයි අද සම්පත කියලා කියන්නේ. ජීවිතයේ සිහිරේට වාසනාවේ ආශිර්වාද අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය
0: වෙල්ඩින් වැඩ හැම කරනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගැන දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගෙන නැත්නම් ඉතින් ඔයා ඒ නේද ඔයා අපරාධ කරගන්න. ඉතින්
1: ඔයා අපරාධ කරගන්න එක ඔයා පාඩුවක් කරගන්න. ඒක නිසා ඔයාට තමයි මේ කියන්නේ. මොකද මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ දශක දෙකක කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා තමයි වෙළඳපළේ නිෂ්පාදනය වන්නේ. නිෂ්පාදන කටයුතු වෙළඳින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ලැබෙන වාසිය තමයි මෙතන අවම ලෝබරක් තමයි මේ වගේ තියෙන්නේ. ඒ වගේම අවම දුම් විමෝචනයක් තියෙනවා. ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිපහදු නිර්වද්‍ය වෙළඳින් සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්. වියදම අඩුයි. අර වගේ දෙකක් තුනක් එක වැඩකට යවදවන්න ඕනේ නැහැ. එකකින් වැඩේ කරන්න පුළුවන් තියා විශාල වැඩ කොටසක්. ඒ වගේම තමයි SLS සහතික කළ පළමු වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ. අද මේ ඉතින් අපේ වෙළඳින් කර්මාන්තයේ නියැලලා ඉන්න මහත්තුරු ටික නේද ගිහිල්ලා හાર્ඩ්වෙයාර් එකකින් අරගෙන එන්න මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ කියලා නම ඉල්ලලාම ගන්න.
0: ඔව්. එතකොට තමයි ඉතින් ඔයාගේ වැඩේත් හොඳ වෙලා, ඔයාගේ හිතත් හොඳ වෙලා, ඔයා වැඩේ දෙන මිනිසුන්ගෙත් හිත හොඳ වෙන්නේ.
1: අනිවාර්යයෙන්ම.
0: මොකද ඉතින් හැමෝම දන්නවානේ ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ මොනවාද කියලා. එතකොට ඉතින් ඔයාලට ප්‍රශ්නකුත් නැහැ. දැන් ඔය ප්‍රමිතියෙන් යුක්ත භාණ්ඩ ගැන කතා කරද්දී ශාමර අපි ආහාරයට ගන්න ඕනේ තන්නේ ඒ වගේ දේවල්. එහෙම නැත්නම් ඉතින් අපි ඉක්මනටම ලෙඩ වෙනවා. අතරමැදියන්ට නිකන් වැඩිපුර ගෙවුවාම පස්සේ අපිව ආර්ථික වශයෙන් ලෙඩ වෙනවා ශාමර. හැම පැත්තකින්ම ලෙඩ වෙනවා.
1: අපි කොහොමද ආර්ථික වශයෙන් ලෙඩ වෙලානේ ඉන්නේ නේද?
0: තව ලෙඩ වෙන්න බෑනේ ඉතින්. ඒ නිසා කසාගෙන ග්‍රීන් සුපර් එකට යන්න. සීග්‍රෙන් ව්‍යාප්ත වෙන නවතම සුපිරි වෙළඳසල් ජාලයේ අලුත් අත්දැකීමක් ඔයාට විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ශාඛා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, නාරම්මුල, ගම්පල කියන තැන්වල.
1: ඉතින් ඔබත් යන්න වෙන සද්දකින කසාගල ගෲප් ඔෆ් කම්පැනිස් අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් වෙත ඔබට තවත් වාසි වට්ටම් රැසක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. කසාගල සමූහ ව්‍යාපාර සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගන්න මෙන්න දුරකථන අංකය කතා කරන්න පුළුවන් ඔයාට 011 2864 012. ඉතින් කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක්. අඩුම මිලක්.
0: ඉතින් ඒගෙන මතක්කන්න ගමන් අපි අන්ද රෑස්තේ කෙට විරාමකට දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ශෝහන් ඉන්න කියලා වාචාරාධනා කරනවා.
1: වෙලාබුදේ 7:30 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
0: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0112 668 1822
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනපතා රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: තමයි විදාටය තෙස් හයයි දැන් බලාව හපියන්න ඕනේ යන්න පුවත්පත් සිරස්සර මොනාද කියල බලන්න. හැබේට කරින් මතක් කරන්න ඕනේ මේ දවසර උන්න කැස හැඹිරිසාව හතරාතේ තියෙනවා. ඒ නිසා මෙල් ඩෝල් කාඩ් එකක් ඔයා ගාවම තියාගන්න. මොකද මෙල් ඩෝල් කාඩ් එකට පුළුවන් ඔය වෛරස් ඔක්කොම මට්ටු කරන්න. හරිද?
1: ඔව්, හතරාතේ දසාතේ හැම අතේම තියෙනවා.
0: ඔව්, හැම අතේම තියෙනවා.
1: ඒ නිසා හැමතේම තියෙනවා. හැමතැනම වෛරස් ඉන්නවා.
0: ඔව්, හැමතැනම වෛරස්. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙල් ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න. පැරසිටමෝල් විශේෂයක් නිසා වට ඉක්මනට මූණ එකපත වේදනාව, තද හිසරද, ඒ ඔක්කොම අඩු කරගන්න පුළුවන්කම තියෙනවා.
1: අපි යමු පුවත්පත් සිරස්තල කිහිපයක් වෙත අවධානය යොමු කරන්න. ලංකාදීප පුවත්පත මුලින්ම අපි අවධානය යොමු කරමු. හෘද රෝගී ස්ටෙන්ට් වර්ග 3ක් රෝහල්වලින් නිවතට භාවිතයට අවදානම් කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. හෘදයාබාධ වැළැක්වීම සඳහා යොදා ගන්නා ස්ටෙන්ට් වර්ග 3ක් වහාම නැවත කැඳවීමට වෛද්‍ය සැපයීමේ අංශය තීරණය කර ඇති අතර, එම ස්ටෙන්ට් වර්ග 3ේ තිබෙන තොග සියල්ල භාවිත නොකර ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයීමේ අංශය මෙරට රෝහල් සියල්ලටම දැනුම් දීලා තියෙනවා. ඔන්න තත්ත්වය දින්නේ. මොකක් හරි බාල ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. කොකල්ලිකුත් වෙලා හරි මොකක් හරි දන්නේ නැහැ. ඉතින් හේතු මොකද්ද කියලා බලමු ඉස්සරහට වාර්තාවේ. බෞද්ධ චිකිත්සක නිලධාරිණියගේ මාර්යා ඉංජිනේරු පෙම්වතාද ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරලා තියෙනවා ලංකාදීපය. තාමත් අතුරුදන් ඊයේ මිනිය ගැන පොලිසියටත් දන්වලා කියලා තමයි ඔන්න වාර්තා කරලා
0: තියෙන්නේ.
1: පුදුම සිදුවීම තමයි ඉතින් ලංකාවේ සිද්ධ වෙන්නේ තින් නේද? අපට අහන්න දකින්න ලැබෙන්නේ අර තැන් දෙකකින් වැටුප් ගත්ත මහත්තයා ගැනත් කියලා තියෙනවා. තැන් දෙකකින් පඩිත් අරන් ජනපති කාර්යාලයේ කෝටි 22ක් පොහොට්ටුවේ වැඩට දීලා අපරාධ විමර්ශන කොට්ටාශයේ උසාවියට කියයි ගෝඨාගේ හිටපු ලේකම් සුගීශ්වර ජුලි පළවනදා දක්වා රිමාන්ඩ් කියලා තමයි ලංකාදීපේ වාර්තා කරන්නේ. ඊට පස්සේ ඉතින් රට හදන්නත් ආව නේද? ඉතින් අපි දන්නේ නැහැ මේවා. දැන් වාර්තාව බලමුකෝ ඉතින් අපි නේද කොහොම ඒවා විසඳෙයිද කියලා. පළාත් 4කට, දිසා 7කට අදත් වැස්ස කියලා කියලා තියෙනවා. ඒ වගේම මාලිමා ප්‍රාදේශීය සභා අපේක්ෂක වසර 18ක් හොරෙන් වතුරු අරන්. පුදුම මිනිස්සු රේ නේද?
0: බලන්න ඉතින් ඒ කරලා මාලිමා ප්‍රාදේශීය සභා අපේක්ෂක, සභා අපේක්ෂක තනතුරට මේ පත් වෙන්නේ
1: ඉතින් සමායි ඉතින් ඉතුරු ආණ්ඩු කරපු හොරකම් ගැන කියන්නේ නැති කියලා නේද?
0: වසර 10 අවුරුදු 18ක් කියන්නේ චාමරෝන්න අවුරුද්දක් නම්
1: විලිලජ්ජ නැති වැඩනේ.
0: ඒකනේ වසර 10 අනික මේ බොන්න තින වතුර ටික.
1: ඒකනේ බොන වතුර ටිකට මෙහෙම කරනවාද නේද? බොරතෙල් ඩොලර් 77 බසී කියලාත් ලංකාදීපේ වාර්තා කරනවා. ඒ වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය හමස් පෙට්ටිය කියලා තමයි අද ලංකාදීපේ කියන්නේ. පාස්කුදා ප්‍රහාර සිද්ධිය ගැනත් වාර්තා කරනවා. කිසිදු සාක්ෂියක් නැහැ. ගෝඨාභය අත්තරංගුඩ ගත්තොත් නීතියට පටහැනි. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇපල් උසාවියට කියයි කියලා වාර්තා කරලා තියෙනවා. ඔය විදිහට තමයි අද ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන. අපි එතනින් දිවයින පුවත්පතර අවධානය යොමු කරමු. දිවයින පුවත්පතේ තවත් අපිට කතා කරන්න වැදගත්ම කාරණාවක් තියෙනවා. තමයි අලි දුම්රිය ගමන්වාර ආරම්භීම සම්බන්ධයෙන්.
0: ඔව්, දෙඩ්වාවෙන් හානි වූ උඩරට මාර්ගයේ බදුල්ල නානුවේ දුම්රිය ගමන් හෙට ආරම්භය කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න හෙට ඉඳන් පටන් ගන්නවා කියලා තියෙනවා. බදුල්ල නානුවේ දුම්රිය විතරයිනේ.
1: ඔව්, බදුල්ල සිට නානුවේ
0: දක්වා විතරයි. එතනින් එහාට
1: මේ එතනින් එහාට එන්න පුළුවන්. ඇවිදගෙන එන්න එතනින් එහාට.
0: වාට පුළුවන් කෝචිපාර ඉක්මන්ට මෙහෙට එන්න. ඉතින් ගැටලුවක් නැහැ. ඒ වගේම ඉතිහාසයේ පළමු වරට ගුරු වෘතියට එකවර 30,000ක් කියලත් සඳහන් වෙනවා. ඒ වගේම ගෝඨාභය ඇල්ලුවත් ඔහුගේ නිදහස සීමාවේ වේ. නීතිඥයා උසාවියට කරුණ දක්වයි. පෙත්සම සලකා බැලීම 24 වෙනිදාට කල්යයි කියලත් සඳහන් වෙනවා.
1: සජිත් මහත්තයා කියලා තියෙනවා අපි බලේ හිටියා නම් තෙල් මිල අඩු කරනවා කියලා.
0: ඒක තමයි.
1: අපිට නෑනේ වාසනාවක් නේද?
0: ඒකනේ. එජා ප්‍රකෘති අධිකාරියට භූතයාගේ ළමයි රිංගලා කියලත් සඳහන් වෙනවා.
1: භූතයාගේ ළමයි නනේ, භූතයාගේ නිකන් සී අරිංගලා වගේකුත් තියෙනවා නේද සමහර තැන්වල නිය. පක්ෂවලට, පක්ෂ කාර්යාලවලට.
0: සලේ මුරපද නොදී සිටීම සැකයට හේතුවක් කියලා තියෙනවා.
1: ඒවා ඉතින් විවිධ හේතු වෙ තියෙනවා, අපි දන්නේ නැහැ. ඉතින් ඒවා අධිකරණ මේ කටයුතු තින්නේ ද ඕව ගැන අපි කියන්න දන්නේ නැහැ. ඉතින් වැරද්දක් කරලා තියෙනවා නම් දඬුවම් දෙන්න එච්චරයි. තවත් වාර්තා කරලා තියෙනවා අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රකාශය.
0: මද්‍රව්‍ය ජාවාරමුන්ගේ බිලියන 1.5ක නීති විරෝධී දේපල අත්හිටුවනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නේ.
1: කරන්න ඕනේ අනිවාර්යෙන්. ඒකනේ ඉතින් ඔයාලට බලේ දීලා තියෙන්නේ නේද? ඒ වගේම ඇමරිකා ඉරාන ජනාධිපතිවරු ගිවිසුමට අත්සන් තබයි කියන එකත් සඳහන් කරලා තියෙනවා. තවත් ගිවිසුමක් තියෙනවා ඉදිරිදී අත්සන් කරන්න. මේ එක් ගිවිසුමක්, මේ තමයි ප්‍රධාන ගිවිසුම වෙන්නේ දෙරට අතර. ඒ සම්බන්ධයෙන් පාකිස්තානයටත් තිබ්බ ගිවිසුමක් අත්සන් කරන්න. පාකිස්තානයේ මේ සාමයට මුල් වුණා තමයි ආයත් විරසගුණොත් පාකිස්තාන පිට තමයි යන්නේ වහොඳේ.
0: ඔලිම්පික් පිටී අපරාජිත පරාජිතයා කරුණානන්දගේ බිරියට ජනාධිපති අරමුදලේ අතහෙත කියලත් සඳහන් වෙනවා. ඒක වෙන්නම ඕන දෙයක් චාමර. අපි මේ කලින් කරුණානන්දගේ කතාව කතා කරානේ. ඔහුගේ කතාව කතා කරා. ඔහු කොහොමද පොත් අතරට ගියේ කියන එක අපි කතා කරා.
1: ජපානේ වීරයෙක්ුණේ කොහොමද වුනේ?
0: ඒ වීරයා ගැන අපි කතා කරා. ඉතින් ඒ වගේ දෙයක් කරන එක ඇත්තටම හොඳයි ඉතින්.
1: අපිට නිකමෙක් වෙලානේ තිබුණේ නේද කරුණානන්ද මහත්මයා ජපානේ වීරයෙක් වෙද්දි.
0: ඔව්.
1: ඒ වගේම ඉතින් ඔය විදිහට තමයි වාර්තා කරලා තියෙනේ පුත දවසේ දිනමින පුවත්පත පාසල් සසුන් සම්බන්ධනුත් කියලා තියෙනවා.
0: පාසල් සසුන්ගෙන් 12%කට අධිබර 3%කට ස්ථූලතා කියලත් සඳහන් වෙනවා. අපි කලින් නම් අහුව චාමර මේ මීට අවුරුදු ගානකට කලින් පාසල් සසුන්ගෙන් වැඩිපුර කට්ටියට තියෙන්නේ මේ මන්ද පෝෂණය කියලා. හරියට ආහාර වේලක් නැහැ කියලා.
1: ඔව් දැන් ඒක තමයි සමහර න්ියුස් දකිද්දී අපිට එහෙම හිතෙනවා. දැන් මන්ද පෝෂණය නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආ දැන් ළමයිට මන්ද පෝෂණය වෙන දැන් ස්ථූලභාවය තියෙන්නේ කියලා නේද? සමයි ওই ප්‍රවෘත්ති යට ඒ ප්‍රවෘත්තියක් තියෙන්න ඕනේ නේද? ඔව්
0: තියෙන්න ඕනේ.
1: මෙච්චරද මම කැමති එක තියෙනවා මම කැමති දෙ නෙමෙයි. පාසල් සසුන් මෙච්චර ප්‍රමාණයකට මේ අධික ස්ථූලතාවය තියෙනවා. හැබැයි මෙච්චර ප්‍රමාණයක් තව මන්ද පෝෂණය ඉන්නවා නේද?
0: ඒක දාලා අර අධිවර පොඩ්ඩක් ඒක පෙන්න කියන කෑම හොඳට තියනවා කියලා පෙන්වන්න දින විතරක් දාලා. අයියා
1: එහෙම දැම්මනම් හොඳයි කියලා තමයි අපේ අදහස තියෙන්නේ නේද? මොකද ඉතින් මේ මහ පොළවේ ඇත්ත තත්ත්වය අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවානේ ඉතින් නේද? එහෙම සුකෝප භෝගී විදිහට නේද? තියෙන දේවල් කයින් නැහැ ඉතින් ළමයිට. ඔය දේ තමයි ඉතින් ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරන්නේ. අපි එතරම් ඉතින් ගීතයක් අහන්න යොමුෙමු. තවත් කතා කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා.
0: එහෙනම් දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්නවා.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකා.

0: Number 20. Number 10. Number 5. Number 1.
1: Saturday. Weekend එක happening කරගන්න.
2: එතන බෙතාතර ජනප්‍රිය සින්දු.
3: Oh God.
2: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
1: Supreme Radio. Radio. Super Hits 20 with Hasita. පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
1: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්.
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
1: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞ ටික හොදලා පෙරල.
2: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. 89.1 89.3

0: 89.1 89.3 Supreme Radio.
1: උදේ 7යි විනාඩි 54යි දැන් වෙලාව. මතක් කරන්න ලෑස්ති වෙන්න NLB ධන නිධානය ගැන. NLB ධන නිධානේ ඔයා ගත්තොත් එහෙම ඔයාව කෝටිපතියෙක් වෙයි අනිවාර්යෙන්ම. මොකද ඒකට හොඳම උදාහරණ දුන්නේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා කන්ද උඩරටින් රුපියල් කෝටි 12.4ක සුපිරි ත්‍යාගරාභික් බිහිකරාට පස්සේ නේද ජාවර?
2: අනිවාර්යෙන් හිතන්නකෝනේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගරාභික් තමයි බිහි කරලා
1: තියෙන්නේ.
2: ඉතින් ඊළඟ ත්‍යාගරාභිය ඔයා වෙන්න පුළුවන්. කෝටි 12ට වැඩි මුදලක් අනිවාර්යෙන් ඔයාට හම්බෙන්නත් පුළුවන්. ඒක නිසා 20 ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්, දස ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්, කෝටිපතියෙක් වෙන්න පුළුවන්. මේ සියලු අවස්ථාවට ලබා දෙන්නේ ධන නිධානය ලොතරැයි. තව සුවිශේෂී අවස්ථාවක් වට හඳුන්වා දෙනවා. ඒ තමයි සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාව වලට හිමි කරගන්න පුළුවන්. අනිවාර්යෙන් උත්සාහ කරන්න ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න. කෝටිපතියෙක් වෙලා ජීවිතේ හීන හැබෑ කරගන්න තියෙන මේ අවස්ථාව මඟහැරගන්න එපා මිත්‍රයා. දැන් මෙයා ඔයා ඉන්නේ ලොතරැයි කූඩුවක් ළඟට. අනිවාර්යෙන් ධන නිධානයේ ටිකට් එකක් ගන්න.
1: ඔව්. ඒ කියන මතක් කරන ගමන් ශාමර දැන් අපිත් එක්ක එකතුනේ යාළුව හැමදාම ඉන්නවනේ. ඉතින් අපිට අයව හැමදාම එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි පුළුවන් වෙලාවට අනිවාර්යෙන් එකතු කරගන්න ඕනේ. මේ වෙලාවේ අපිව ජපානයේ ඉඳන් බලාගෙන ඉන්නවා සසි. සසි ඔන්න ඔයාවත් අපි එකතු කරගත්තා. එතකොට රුක්ෂා නායගම ඉන්නවා, හෂී ඉන්නවා, ශාලුක ඉන්නවා, එතකොට දේශාන ඉන්නවා, නදී ඉන්නවා, ගයාන් ඉන්නවා. මේ කට්ටියම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. කෞෂි ඉන්නවා, කුමාරී ඉන්නවා. මං හිතන්නේ කුමාරී එකතු වෙන්නේ අපිත් එක්ක කුවේට් වලින්ද මන්ද. හිරු එවලා තියෙනවා චාමර අයියේ කියලා. චාමර අයියේ. ඊට පස්සේ ආපහු ජාන් ඉන්නවා. ජාන් අපිත් එක්ක එකතු වෙන්නේ මට මතක නෑ, යා ලංකාවේ නම් නෙමෙයි, යා සිංහල කතා කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි. ජාන් උනාවත් එකතු කරගත්තා. හංසන් ඉන්නවා, හංසනවත් එකතු කරගන්න ගමන් ඊළඟට සිතුම් ඉන්නවා, සිතුම්වත් එකතු කරගත්තා. එතකොට අපේ හිෂි ලයිව් එකේ හිටියා. දැන් හිෂි ලයිව් එකේ ඉන්නවද නැද්ද කියලා නම් දන්නේ නෑ. හිෂි ඔයාවත් එකතු කරගත්තා. එතකොට ලහි කියලා කෙනෙක් ඉන්නවා, ලහි ඔන්න ඔයාවත් එකතු කරගත්තා. රෂ්බෝ ඉන්නවා, රෂ්වාවත් අපි එකතු කරගන්න ගමන්. එහෙනම් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන් ඉන්න ඔයා වට්ස්ඇප් එකේ අපි වහන් ඉන්නව නම් අනිවාර්යෙන් 0818 89 3 89 3 අපිට වට්ස්ඇප් මැසේජයක් එවන්න. අපි බලන්න ඕනේ කවුද මේ වෙලාව අපි වහන් ඉන්නේ කියලා.
2: ආවෝයි හොරාට හොරාට අපි වහගෙන ඉන්න කට්ටිය කවුද කියලා බලන්න බෑ අපි නේද?
1: එතකොට අපිට කෝල් කරන්නත් පුළුවන්කම තියෙනවා. කෝල් කරන්න, එහෙම නැත්නම් වට්ස්ඇප් කරන්න. වට්ස්ඇප් කරලා කියන්න අපි වහන් ඉන්නවා කියලා. අද සිකුරාද දවස නිසා අපි ඔයාලට වැඩි අවස්ථාවක් දෙන්න ලෑස්ති. එනිසා ඉතින් මේ මග අරගන්න නැතුව එක වට්ස්ඇප් මැසේජ් එකක් නැත්නම් කෝල් කරලා කියන්න ඕනේ. හරිද? නැත්නම් අපේ TikTok live එක පැත්තට හරි එකතු වෙන්න ඕනේ. හරි?
2: එනගිත දාස් ලස්සන සින්දුවක් අහමු අපි. ඒත් එක්කම යනවා අලුත් පැයකට.

0: අලුත් පැයක් වෙලාව උදෑසනයි විනාඩිය 1යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩ දහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: උදෑසනයි විනාඩි 9යි දැන් වෙලාව අපේ දෙවනි පැයට තමයි යවෙ තියෙන්නේ.
1: ඉතින් මේ පැයතුවට මතක් කරන්න තියෙන ජීවිතේ හීන දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයෙන් වැඩි වැඩියෙන් ටිකට් පත් ගන්න ඔය. හරි.
0: ඒ අතර අපිට මේ ගමන යන්න එකතු වෙනවා මෙල්වා RB500 ශක්තිමත් බැඳීමක් නම් ඒ මෙල්වා RB500 නිසාම තමයි.
1: තවත් ඉන්නවා කවුද අපිත් එක්ක? අපි දෙන්නත් ඉන්නවා නේද?
0: අපි දෙන්නත් ඉන්නවා. අපි වාහන කට්ටියත් ඉන්නවා. ඔක්කොම කට්ටිය ඉන්නවා. මේ කට්ටිය එක්කගෙන අපි යමු නේද ගමන?
1: අදත් අපි යනවා හිත නිවාගෙන ඉන්න පුළුවන් තැනකට.
0: අහා.
1: ඒ වගේම පෙර රජ දවසේ විශ්මිත නිර්මාණ බලන්න පුළුවන් තැනකට අදත් අපි යන්න යන්නේ.
0: එහෙනම් ඉතින් අපි යමු.
2: Travel with Supreme.
0: එහෙනම් ඉතින් යන් අපි ඇවිදින්න.
1: අපි යමු ඇවිදින්න. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපි යන ගමන අදින් වසර 1700කට 1800කට වගේ ඈත අතීතයේ සිටම නිර්මාණය කරපු මහා විශ්මිත නිවැවුම් ටිකක් බලන්න තමයි යන්නේ.
0: කාලතරණයක් කරන්න පුළුවන් වුණා නම් අනිවාර්යයෙන්ම චාමර ඉන්නේ. එහෙම තමයි චාමර.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. මෙතන අනිවාර්යයෙන් මං ගලක් උස්සගෙන ඉඳී එහෙනම් අද දවසේ. අද ට්‍රැවල් විත් සුප්‍රීම් අපේ ගමන නිපු අරන් කැලේ ආරණ්‍ය සේනාසනයට.
0: අරන් කැලේ ආරණ්‍ය සේනාසනය.
1: අරන් තලාව නෙවෙයි අරන් කැලේ. මේ ආරණ්‍ය සේනාසනය තුල ලංකාවේ විශිෂ්ට ගෘහ නිර්මාණ තාක්ෂණයේ අසම සම නිර්මාණ ගොඩක් වැඩ බලා ගන්න පුළුවන්. ඒක බෞද්ධ ආරාණ්‍ය කලාවේ ආරාණ්‍ය කරණයේ සුවිශේෂීම සංදිස්ථානයක් විදිහට මේ අරන් කැලේ ආරණ්‍ය සේනාසනය හඳුන්වන්න පුළුවන්. අදටත් ඔයාට තවත් භාවනා කරන ස්ථාන තියෙනවා භික්ෂුන් වහන්සේලා මේට යාබදෝම්. හැබැයි අපි පැරණි තැනට තමයි යන්නේ. ඔයා ඉතින් කුරුණෑගල දඹුල්ල පාරේ යනවා නම් ඉබ්බාගමුට ගිහිල්ලා පොල්පිදිගම පාරේ ගිහිල්ලා ඒ වගේම ගොඩගාල හන්දියෙන් හැරිලා බල බන් නැග්ගම කියන ගමට යන්න
0: ඕනේ.
1: ඊට පස්සේ ඔයාලට යන්න පුළුවන් මේ ගමන. මේ ගමන වලට යනකොට මම අර කිව්වේ එකයි, භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිව වැඩ සිටි භූමියක් තමයි මේ භූමිය. ඒ කියන්නේ මහා පිං ඇති පිං බිමක්. එතකොට මේ අරන් කැලේ කියලා නම හැදෙන්න හේතුව තමයි ඒ කාලය තුලදී මේ ප්‍රදේශය තුල භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් භාවනා යෝගිව වැඩවිසුවා කියලා කියනවා. අරහත් හිමිනම බන්න, ඒ කියන්නේ අරහතුන් වහන්සේලා භාවනා කරපු කැලෑව නිසා අරන් කැලේ නම හැදුන කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. දැන් මම ඔයාලට කියන්නම් මේ විශ්මිත නිර්මාණ ටික මොනවද කියලා. ඔයා දැන් මේ යනකොට මේක අයිති වෙන්න අනුරාධපුර යුගයට මේක අයිති වෙනවා. හරි. ඒ කියන්නේ එතරම් දිග අතීතයක් තියෙනවා. මෙතන මුලින්ම නිපුවාට බලා ගන්න පුළුවන් දෙයක් තමයි පඨානාගර ලක්ෂණ මෙතන
0: තියෙනවා.
1: අපි ගොඩක් කියන්නේ පඨානාගර කියලා තමයි කියන්නේ. හැබැයි මේකේ ඇත්තම වෙන්නේ පධානාගර. පධානාගර. සමහර තැන්වල ඒ පදංගරේ හොම නමුත් සමහර තැන්වල තියෙනවා. දැන් මේක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ වගේ නිර්මාණ හතරක් විතර මෙතන තියෙනවා. නිර්මාණ කීපයක් තියෙනවා. හරිද? දැන් පටහානාගර කියලා කියන්නේ පු භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිව වැඩවිසීම සඳහා සෑදූ විශේෂිතම භාවනා අසප, කියන්නේ භාවනා කුටි වලට තමයි මේ කියන්නේ. මේක හදන්න සම්පූර්ණ කළු ගලෙන් තමයි හදලා තියෙන්නේ. මෙතන දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනාට වේදිකා දෙකක් සහිතව කළු ගලෙන් නිර්මාණය කරලා තියෙන පටහානාගරය. හරි, බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේක වටේ සම්පූර්ණයෙන්ම තියෙන දියාගලක්. මේ දියාගලට මැදි වෙලා තමයි මේ භාවනා යෝගිය වැඩවිසින්න මෙතන හදලා තියෙන්නේ. පුදුමාකාර ලස්සනක් නිපුව තියෙන්නේ. ඒ වගේම මුලින්ම අපිට යද්දීම හමු වෙනවා නිපුව මේ චන්දාගරය. චන්තාගරය කියලාත් මේකට කියනවා. හරිද? ඇත්තනම හැබැයි චන්තාගරේ මෙතන අපිට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. මේ තමයි ලංකාවේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අපේ හෙළ රජදරුවා නිර්මාණය කරපු විශිෂ්ටතම නිර්මාණය කියලා මට
0: හිතෙන්නේ.
1: මේ චන්තාගරය කියලා කියන්නේ නිපු බෞද්ධ ආරාණ්‍ය හා විහාර සංකීර්ණවල පැරණි භික්ෂුන් වහන්සේලා උණුදිය ස්නානය කරන්න හදපු ගෘහය තමයි මේ විදිහට හඳුන්වන්නේ. එතකොට මේක ගිනිගල් ගේ කියලාත් හඳුන්වනවා. මේකේ තියෙන්නේ උණුපැන් වගේම උණුදිය වාෂ්ප, විශේෂයෙන්ම විවිධ ලෙඩ රෝග වලට වෙන්න පුළුවන්, උන්වහන්සේලාගේ කායික අවශ්‍යතාවලට වෙන්න පුළුවන්, ඒවට සමයි මේක භාවනා මේ යොදාගෙන තියෙන්නේ.
0: ඒතර
1: මේක මැද තවත් තියෙනවා සම්පූර්ණ ශෛලමය විදිහේ හදපු කොරහක් තියෙනවා, ලොකු කොරහක් වගේ එකක්. ඒ එහා පැත්තෙන් තියෙනවා ලිප් 22ක් තියෙනවා, දරදාපු ලිප් 22ක්. ඉතින් ඒ වගේම අර මැද රත් වුණාට පස්සෙ එක තැනක් තියෙන හුමාලය අල්ලන්න පුළුවන්, තව තැන් තියෙනවා උණු වතුර ස්නානය කරන්න පුළුවන්. මේ විදිහේ දිවුණු ලක්ෂණ අද සම්පූර්ණ අංග සම්පූර්ණ බාත්รูම් එකක්. කියන්නේ අද තියෙන තාක්ෂණයට වඩා දියුණුවට ඒ කාලය තුල එතකොට තිබිලා තියෙනවා. හරි. එතකොට මේක නිපු අඩි 64ක් දිගයි, අඩි 47ක් පළලයි. ඒ වගේම ගොඩනැගිල්ලට මැද මං කියපු මේ ලක්ෂණ ටික තාමත් අපිට නඩබුණු විදිහට බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. එතනින් ටිකක් ගියාට පස්සේ වට මේ චංක මනාගාරය චංකමනාගාරය බලාගන්න පුළුවන්. චංකමනාගාරය කියලා කියන්නේ භික්ෂූන් වහන්සේලාට සක්මන් කිරීමට සෑදූ ගොඩනැගිල්ලක්. ඒ කියන්නේ මේ සක්මන් කිරීම තියෙන්නේ ගොඩනැගිල්ලක් ඇතුලේ. වැහි දිනවලදීම වැස්ස තෙමෙන්න බෑනේ. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම වහලක් සහිතව, දැන් ඔයා නිකන් කොරිඩෝ දැකලා
0: තියෙන්නේ.
1: කොරිඩෝ වගේ තමයි පියස්සක් සහිතව මේක හදලා තියෙන්නේ. ලංකාවේ පියස්ස සහිතව ඉදිකළ පළමු වටදා, කියන්නේ මේ ගෘහ ඒකකයේ මේක විදිහට තමයි හඳුන්වන්නේ. ලංකාවේ පළවෙනි චංකමනාගාරය විදිහට තමයි ඉතිහාසය තුල මේ ස්ථානයේ මේ තියෙන තැන හඳුන්වන්නේ. ඒ වගේම තවත් ඔයාලට තියෙනවා ලංකාවේ දිගම පෙත්මඟ බලා ගන්නත් පුළුවන් ඔයාලට. පෙත්මඟ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා සමවත් සුවයෙන් සක්මන් කරන්න හදපු අර තමත් කුටිවල තියෙන දිග ගල්ඇල්ලු නිකන් මන්තිරුවක් වගේ. අන්න ඒ වගේකට තමයි පෙත්මඟ කියලා කියන්නේ. මේකේ දිග මීටර් 1800ක්, කිලෝමීටර් 2යි මීටර් 200යි අඩු. මේක තියෙන පාලම් වලින්, ඒ වගේම පඩිපෙල් වලින් අලංකාර විදියට හදලා තියෙන. බැලූ බැල්මට නිකන් වා සීගිරියට ගියාට පස්සේ වඩ පේන්නර සීගිරියට යන පාර. ඒ වගේම පුදුම ලස්සනක් තියෙන. දැන් ඒක නම් ගඩොල් වලින් තියෙන්නේ. හැබැයි මේක කලුගල් වටට දාලා මැද වැලි දාලා තවත් කැටයමින් කලුගලින් අලංකරණය කරලා මේක මහා පුදුමාකාර නිර්මාණ ගොඩක් නිපු. ඉතින් පොකුණු රසක් තියෙනවා. සමහර පොකුණු තියෙනවා ස්නානයට, සමහර පොකුණු තියෙනවා ස්වභාවිකවම පැන් පහසුකම් ලබා ගැනීම සඳහා හදපුවා. ඉතින් තවත් එක තැනක තියෙනවා මලියදේව මහරහතන් වහන්සේ වැඩවිසී සිටිය බවට කියන ලෙනකුත් බලා ගන්න පුළුවන්. මේ ජනප්‍රවාදයේ කතා, හැබැයි නිකිත සාක්දකවල මේ පිළිබඳව තහවුරු වෙන්නේ නැහැ. ඉතින් බෞද්ධ ගෘහ නිර්මාණ තාක්ෂණයේ භික්ෂුන් වහන්සේලාට කොච්චර දායකත්වයක් ඒ කාලේ රජවරු ලබා දීලා තියෙනවද, මේ නිශ්චිතවම කරවුවේ කුමන රජතුමාද කියන එක සඳහන් නොවුණත්, මේ තාක්ෂණයේ නිපු හිතන්න කොච්චරනම් බුද්ධාලම්බන ප්‍රීතියක් ඒ කාලේ තුල අපේ මිනිස්සු ළඟ තිබිලා තියෙනවදනේ. ඉතින් S2 පියවෙන්න කලින් ලංකාවේ ඉන්න ඔයා ගිහිල්ලා මේ තැන් ටිකක් බලලෙන්න, ගොඩක් දුර යන්න නැහැ. එතකොට තේරෙනවා ඒ කාලේ හිටපු පැරණි රජදරුවන්ගේ ශ්‍රද්ධාව කොච්චර තිබුණාද කියලා.
0: එහෙනම් ඉතින් අපි අදත් ලස්සනම හිත නිවා ගන්න පුළුවන් තැනකට එක්කන් ගියාට ස්තුතියි. අපි යමු වෙන කෙටි විරාමයකට නේද?
1: යම් යම්.
0: දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්න ආපහු අපි ට්‍රැවල් විත් සුප්‍රීම් අරන් යන්නේ. සඳුදා කියන එකත් අමතක කරන්න එපා. තාම ප්‍රෝග්‍රෑම් එක ඉවර නැහැ. 10 වෙනකන් අහගෙන ඉන්න.

0: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ.
0: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක තුනට
0: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
0: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්ලාස්ටේනස් සම්මේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්ලාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: ඔයන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
4: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නංක හොඳ වර්ගයේ.
4: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box
5: bar. මෙන්වා බෙති. දන්න තියෙන GI box bar.
6: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
7: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
8: එම මෙහෙම
9: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
7: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
10: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
7: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
11: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
12: අයිවා, මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළියේ ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
11: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3

0: උදෑසනයි විනාඩියේ 28යි දැන් වෙලාව. මතක් කරන දෙයක් අනිවාර්යයෙන්ම තියෙනවා චාවර, මේක අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි.
1: අනිවාර්යෙන් මතක් කරන්න ඉතින් එහෙනම්.
0: අපි ඒක තව පොඩි වෙලාවකින් මතක් කරමු. මොකද ඒකට විශේෂයක් මේ දෙන්න ඕනේ නිසා අපි ඒක විශේෂයක් කළා තව පොඩි වෙලාවකින් මතක් කරමු.
1: ඒ මොකද මොකද කියවගත්තේ නැද්ද?
0: නෑ කියවගත්තා. කියවගත්තා යුනයිටඩ් ඉතින් ඒක මේ ඔක්කොමත් එකම කියන රට වෙනම කියන කොහොමද?
1: අපි ඒක වෙනම කිමු. මොකද ඒක කියන්න හේතුව ඒක මිනිස්සුන්ට දැනෙන්න ඕනේ ඉතින් නේද? ඒක දැනෙන්න ඕන නිසා ඉතින් සහ ඒකට ඔබ අනිවාර්යෙන් උනන්දු වෙන්නත් ඕනේ. ඒක නිසා අපි ඒක කියන්න. තවත් ඉතින් කියන්න දේවල් ඕනි තරම් තියෙනවා. කියන්න දේවල්ද නැත්ති?
0: ඒ කියන්නේ අපිත් එක්ක මේ ගමන යන එකතරා ඉන්න කීප දෙනෙක් කියන එකට මතක් කරන්න ඕනේ. අපිත් එක්ක එකතරා ඉන්නවා මෙල්වා. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙල්ඩින් කර්මාන්තේ ඉන්න අය හොඳටම දන්න කෙනෙක් ඡාමර. මොකද වෙල්ඩින් වැඩ ටික හරියට පිළිවෙලට කර ගන්න ඕන නම් ඒගොල්ලෝ දන්නවා අනිවාර්යෙන්ම ඉතින් වෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි ගන්න ඕනේ කියලා. ඒකට තමයි
1: ප්‍රශ්නයක් නැතුව. නොදන්න අයත් ඉන්න පුළුවන්නේ.
0: ඔව්.
1: නොදන්න මහත්තුරුන්ටත් අපි මේ කියන්නේ.
0: නෑ නෑ.
1: හොඳ හිතින්
0: දන්න කට්ටිය ඉන්නවා.
1: හොඳ හිතින් ගිහිල්ලා ගන්න ඕනේ වෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ. හાર્ඩ්වෙයාර් එකේ මහත්තයා නිකන් කිව්වොත් එහේ මේව හරි නෑ කියලා. අපි කිව්වා කියලා කියන්නේ.
0: මෙල්වා තියෙනවා කියලා දන්නවා. හරිද? අර සමහර කට්ටිය වැඩි ලාභ ලබන්න යනවනේ අනේ. වැඩිලාභ කියන්නේ තියෙන ලාභයට අමතරව තව වැඩි ලාභ ලබන්න කියලා තියෙන බාල ඒව ටික පාවිච්චි කරනවා පෑසුම් එහෙම කරන්න.
1: සහනිපු අපි වෙනස් වෙන්න කැමති
0: නෑනේ.
1: නේද? අපි හිතාන ඉන්නේ එහෙමම තමයි කියලා. අපිට කවුරු හරි කිව්වොත් එහෙම මේක ඉර නෙමෙයි හඳ කියලා අපි කැමති ඒක හඳ විදිහටම දකින්න නේද? අපි කැමති නේ ටිකක් වෙනස් වෙන්න. එහෙම වෙනස් වෙලා බලන්න ඕනේ. මොකද මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වෙළඳපළේ දැන් තියෙනවා නම් ඉතුරුව ගැන මොන කතාද ඉතින්
0: අය
1: කතා කරන්න දෙයක් නැහැ. මොකද ඔයාගේ නිෂ්පාදන කටයුතු වෙළඳින් අවශ්‍යතාව වෙනුවට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අවම ලෝබර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය අතින් ඉතා ඉහළයි පිරිසිදු නිර්වාදි වෙළඳින් සේවාවක් වට ලබා දෙනවා. දශක දෙකක මෙල්වා නාමයේ තියෙනවා කියලා කියන්නේ ඉතින් අය අහන්න දෙයක් නැහැ නිතින් නේද? SLS සහතික කළ පළමු වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ. ඔයාගේ ඔය වැඩේ ව්‍යාපාරේ දවසින් දවස බලාගෙන ඉද්දි ගොඩනගා ගන්න ඕන නම් අනිවාර්යෙන් මෙල්වා වෙළඳින් ඉලෙක්ට්‍රෝඩ ගන්න. හරි.
0: මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අරගෙන ඔයාගේ වැඩේ හරියට පිළිවෙලට කරගත්තට පස්සේ ඔයාට හම්බ වෙන සල්ලි ටික පරිස්සම් කරගන්න එපානේ චාමර. සල්ලි ටික පාටම වේදන් කළා දාන්නත් බෑනේ ඉතින්. එතකොට දැන් සමහර වෙලාවට ඔයා ඒ සල්ලි ටික හම්බ වෙනකන් වෙන්න ඇති බලාගෙන ඉන්න අයත් ගෙදරට අවශ්‍ය කරන බර ටික අරගෙන යන්න. එතකොට ඉතින් ඒ බර ටිකත් අර පිළිමැස්මෙන් අරන් යන්න ඕන නම් නිකන් අතරමැදියන්ට ගෙවන්න ලොකු ගාන අඩු කරගෙන සාධාරණ මුදලකට භාණ්ඩ අරන් ගෙදර යන්න කැමති නම් ඔයා යන්න ඕනේ කසායකට ග්‍රීන් සුපර් එකට.
1: දැන් නිබු සාමාන්‍ය මං ඔයාගේ දැන් ඔයා ගෘහණියක් නේ නේද? මං අහන්න ප්‍රශ්නයක් මම දන්නේ නැති හින්දා. දැන් අපි සාමාන්‍ය එදිනෙදා මොකක් හරි තේ කොළ පැකට් එකක් අඩුයි. ගිහින් අරන් එනවට අගා. නේද? 3-5 පැකට් එකක් අඩු. මිරිස් ගත්තොත් කහ නැහනේ. අපි දවස ගානේ යන යන ගමන් ওই බඩු ටික ගන්න නේද? අලලනෙනුත් එහෙමයි. හැබැයි ඔක සතියකට මාසෙකට වගේ එකට ගන්නකොට ලාභයක් තියෙනව නේද?
0: එකට ගන්නකොට ලාභයක් තියෙනවා ශාමර. මොකද ඉතින් අපි හිතන්නකො සැරින් සැරේ කඩේට යනවා කියලා. සමහරක් විට හිතන්න කඩේ තියෙන්නේ ළඟපාතක නෙමෙයි අපි යන්නේ වෙන තැනකට කියලා. අපි තියෙන ළඟපාත කඩෙන් යන්නේ නැහැ.
1: ඔව් සුපිරි වෙනද සල්ලි එහෙම අපි ළඟ කොහොමත් නැහැ නේද?
0: එතකොට ඉතින් හිතන්න එතනින්ම ගිහින් ගන්නවා කියලා සමහර අය හිතනවා. ඒකේ ඩිස්කවුන්ට් තියෙනවා ගන්නවා කියලා. හැබැයි ඉතින් ඩිස්කවුන්ට් එකකටත් වඩා වැඩි ගාණක් දීලා එතනට යන්න වෙනවා ශාමර. තමන්ගේ වාහනයක් තියෙනවා නම් ඒකට පෙට්‍රල් ටික ගහගෙන යන්න වෙනවා. එකපාර බාන්ට් එක ගෙදර ගෙනත් දාගත්තට පස්සේ පිළිවෙල දන්නවනේ අර පිළිමැසුම දන්නවනේ. එතකොට ඉතින් අපිට ඒ දේ ඉඳලා වැඩේ කරගන්න පුළුවන්කම
1: තියෙනවා. අර කොච්චරක් අපි ළඟ තියෙනවද නේද? ඒකතුව ගැන අපිට අවබෝධයක් තියෙනවා. එහෙනම් ඉතින් එහෙම දැන් ගොඩ දෙනෙක් ගන්න පුරුදු වෙලා තියෙන්නේ නේද? පඩි හම්බුනාම මාසෙට අවශ්‍ය කරන බරු ටික ගන්නවා සමහර අය. සමහර අය සතියෙන් සතියට ගන්නවා. ඔයා කොහොම ගත්තත් කසාගල ග්‍රීන් සුපර් එකට යන්න. මොකද ඔයාට අවශ්‍ය කරන සියලුම දේ එකම තැනකින් ගන්න පුළුවන්. විශේෂම තමයි මෙයාලා ආනයන කරන අලවෙන්න පුළුවන්, ඒ වගේම ලූණු වෙන්න පුළුවන්, මේ වගේ දේවල් සුදු ලූණු වෙන්න පුළුවන් නේද? මෙයාලා ඍජුවම තමයි ආනයනය කරන්නේ. ඒක නිසා අතරමැදියන් ලවයන ප්‍රශ්න මුකුත් ඇති වෙන්නේ නැහැ. විශ්වාසය සහතිකයි කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම ඉලක්ක යන. ඒ නිසා තමයි ඔයාලට පුළුවන් මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල, ගම්බොල මේ ශාඛාවන් තියෙනවා. ශාඛාවන්ට යන්න පුළුවන්. සීග්‍රේන් රට පුරා ළඟම නගරවල ශාඛාවන් පටන්
0: ගන්නවා.
1: එතකොට ඉතින් අහර මෙහෙ යන්න ඕනේ නැහැ. කසාගල ග්‍රීන් සුපර් එකට යන්න වාගේ මුදලත් ඉතිරි කරගෙන බය නැතුව ඉතින් ගෙනල්ලා පරිභෝජනය කරන්න පුළුවන් මේ ආහාර ද්‍රව්‍ය.
0: ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මේ ගමනෙන් අපිත් එක්ක මෙල්වා GI pipes එකතු වෙලා ඉන්නවා. ඉතින් මෙල්වා GI බට වාගේ ගෙදර වැඩවලට එහෙම නැත්නම් මෙල්වා GI බට පාවිච්චි කරන වැඩවලට හරිම පිළිවෙලට පිරිසිදුවට වාර ගන්න පුළුවන්කම තියෙනවා.
1: අනිවාර්යෙන්.
0: ඒ ගැන මතක් කරන ගමන් එහෙනම් අපි යන ලෑස්ති එකට විරාමයකට.
1: වෙලාව උදේ 8:00 විනාඩි 32යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටේලස් සම්මේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටේලස් නුවර පාල කිරිපත් ගොඩ
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78යි 600යි 18යි 22
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටි
2: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio

0: උදේට ඇහෙන ශබ්ද අතරට
1: උදෑසන විනාඩි 42යි දැන් වෙලාව. අපි හැමෝම කැමති ඉන්නේ චාමර අපි දිනපු දේවල් අපි අතට හම්බ වෙන දවසට. හිතන්නකෝ අපි දැන් තරගයක් දිනනවා. ඒ තරගේ සර්ටිෆිකේට් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපිට හම්බ වෙන මුදල් තෑගි වෙන්න පුළුවන්. මේ දේවල් ටික අපි හම්බෙනකම් කොච්චර ආසාවෙන් ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවද කියලා බලන්නකෝ නේද?
2: ඔව්.
1: ඒ කියන්නේ ඒක හම්බෙනකම් අපිට නිින්ද යන්නේ නැහැ. තරම් සතුට තියෙනවා. හිතන්න
2: ඒ සතුට වෙනුවෙන් අපි නොපිරිහෙලා නේද? පුළුවන් තරම් දුක් විඳලා තියෙන හැබැයි නේද?
1: ඔව්.
2: කැපකිරීම කළා තියෙනවා. මේ මිනිත්තු කීපය වෙනුවෙන් නේද?
1: ඔව්.
2: ඉතින් ඒක නිසා තමන්ගේ ජීවිත කාලෙත් ඒ වගේ අභියෝග වලට මුණ දුන්නු, එහෙම නැත්නම් උත්සාහයත් නොහැරපු කට්ටිය ගැන තමයි මේ කියන්න හදන්නේ.
1: උත්සාහය අතරින් නැතුව කොහොම හරි මම අනිවාර්යයෙන්ම මේක වාසනාවන්තෙක් වෙනවා කියන එක හිතේ තිබ්බය තමයි. ඔන්න ඊයේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් රුපියල් 5 කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් වාසනාවන්තයන් විදියට ලබා ගත්තේ.
2: ඉතින් හිතන්නකෝනේ කෝටි 50කට ආසන්නයි. හිතා ගන්න බෑනේ. දැන් මේ කෝටි ගණන් කතා අහන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ ඉඳන් නේද? නැත්නම් ගානකුත් නේ අපිට ඔච්චර.
1: ඒකනේ අනේ.
2: කියන්නේ ඉතින්.
1: මට හිතා ගන්න බෑ චාමර ඉතින් එච්චර ගාණක් හම්බෙනවා කියලා කියන්නේ.
2: ඒකනේ. හිතා ගන්න බැරි දේවල් වෙනවා ඉතින්.
1: ඒ කියන්නේ එච්චර ගාණක් කට්ටිය අතරේ බෙදලා දීලා ජාතික ලොතරැයි මණ්ඩලේ ප්‍රධාන කාර්යාලය තමයි ඊයේ දවසේදී මේ මුදල් චෙක්පත් ප්‍රධාන උත්සවය පැවැත්වුවනේ. ඉතින් මේකට රට පුරාම නන්දෙසින් ප්‍රථම ත්‍යාග හිමි කරගත් වාසනාවන්තයන් ජයග්‍රාහකයන් තමයි හම්බුනේ. ඒ කියන්නේ ප්‍රථම ත්‍යාග හිමි කරගත් වාසනාවන්ත ජයග්‍රාහකයන් 29 දෙනෙකු වෙත අදාළ චෙක්පත් පිරිනැමීම සිද්ධ කළා. ඉතින් දවසින් දවස තැනින් තැනට රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයිලෝ ප්‍රමුඛ ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. 2026 වසරේ මේ වෙනකොට සුපිලි ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කරලා තියෙනවා.
2: 23 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් හිතන්නකෝ 5 කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදල් තමයි මේ වාසනාවන්ත ඔබට ලබා දීම සිද්ධ වුණේ. ඔබ කියන්නේ සමහරට යාළත් අපි වහගෙන නැතිනේ දැන් නේද?
1: ඒකනේ.
2: කෝටි ගණන් හම්බුණා කියලා රේඩියෝ මහන්න තුන්නේ නැහැ හොඳේ. නේද?
1: රේඩියෝ ගහන්න ඕනේ හරියද? මොකද ඉතින් අපි ඔයාලට මෙච්චර මේ කට කැඩනකම් කියනවා. ටිකට් ගන්න කියලා. ඉතින් එහෙම අරගත්තු නිසානේ ඔයාලද ওই විදිහට ගිහිල්ලා ඊයේ දවසේදී මේ තෑගි ටික අරගෙන ගෙදර ආවිච් මුදල් චෙක් ටික අරගෙන ගෙදර ආවනේ.
2: නෑ නෑ අපි නම් කියන්නේ
1: නැහැ. නෑ කියන්නේ නැහැ. එහෙම කියනවාද අපි? ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් 40ක් වේදන් කරලා ජාතික ලොතරැයි මණ්ඩලේ ටිකට් පත් ගන්න. මොකද ඔයා ගත්තොත් එහෙම ඔයාට වාසනාව අරගෙන යනවා විතරක් නෙමෙයි රටේ ඒ කියන්නේ රට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන මුදල් ටික තියෙනවානේ චාම්බර.
2: අන්න
1: ඒ දේවල් ටික ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් ඔයා ගන්න මේ ටිකට් එකෙන් අපේ රටේ ඒකාබ දරමුදල ශක්තිමත් කරනු අපි අමාත්‍යංශ මට්ටමින් ගත්තොත් කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදලේ වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පාත්වගෙන යාම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ ඍජුම දායකත්වය ලබා දෙනවා. හරි, ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට මේ ලබා දෙන අවස්ථාව අපේ රටේ සංවර්ධනය වෙනුවෙනත් අපේ රටේ ගොවියන් වෙනුවෙන් මේ සියලු වංශවලට ලබා දෙන්නත් ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා මේ රුපියල් 40 මුදලින්. ඒක නිසා ඔබත් කෝටිපතියෙකු කරවන ගමන් රටටම වාසනාව අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරයි. මතක තියාගන්න එහෙනම් ටිකට් ගන්න එක අතාරින්න එපා. මට දිනුමක් නැහැ කියලා නේ.
1: අතාරින්න එපා. මොකද මේ අවස්ථාව කාටවත් චාමර මේ අතාරියොත් එහෙම හම්බ වෙන්නේ නැහැ. සමහර අය ටිකට් කවුන්ටර් එක දිහා බලාගෙන අද හම්බෙන්නේ නැහැ යන්නේ කියලා යනවා. සමහර කට ඒ මිස් කරගන්න වාගේ හොඳම දවස වෙන්න පුළුවන්. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාට හිතන්නවත් බැරි ගානක් ඔය ටිකට් අතරේ එවන්න පුළුවන් චාමර. ඉතින් ඒ නිසා
2: සමහර අය ඉන්නවනේ පුතේ ටිකට් ගන්නව. හැබැයි ගන්න ටිකට් එකක් ජීවිතේට බලලා නැන්නේ.
1: ඔව් බලලා නැහැ.
2: ඒ කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩල හොය හොය එන්න වෙනවා දෙන්න. නේද? ඒක නිසා ගන්න ටිකට් එක අනිත් එක බලන්න. ඇයි බලන්න නැත්තේ? ලොකු වෙලාවක් ඔකට යනවද නේද? දැන් ඔන්ලයින් බලන්නත් පුළුවන් ඔයාලට.
1: ආ.
2: ඉතින් අවස්ථාව තියෙන නිසා ඒවා මග අරගන්න එපා. මොකද පේනවනේ 5 කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදල් චෙක්පත් ප්‍රදානය කිරීමක් සිද්ධ වුණා. ඊළඟට ඔයා වෙන්න පුළුවන් වාසනාවන්තය. උත්සාහය අතරින් නැතුව ඔයාගේ අරමුණේම ජීවත් වෙන්න ඕනේ.
1: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි ලෑස්ති. කෙටි විරාමයකට යන වෙලාව මතක් කරන්න.
2: වෙලාව 8:46යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0112.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
6: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
7: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
7: ඉනිදා උදේ 9ට.
6: ගින්න සර්.
5: 89.1 89.3 Supreme Radio.
3: උදේ 8යි විනාඩි 48යි දැන් වෙලාව. මේ වෙලාව අපිව සද්දෙටම අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා කියලා කිව්වා. ඒ කට්ටියව හොයාගෙන අපිට කොහෙටද යන්න වෙන්නේ? ඇඹිලි පිටියට යන්න වෙනවා. ඇඹිලි පිටිය සැලුන් ඩැඩිස් එකේ අපිව සද්දෙටම අහගෙන ඉන්නවා කියලා දසුන් මැසේජ් එකක් එවලා තියෙනවා. දසුන් ඔයාවත් ගොඩාක් ආදරෙන් මතක් කරලා. එතකොට අපිත් එක්ක චතු ඉන්නවා, හසලකින්දන් මනෝජ් ඉන්නවා, ඒ වගේම තවත් යාළුවෝ ටිකක් ඉන්නවා. දැනට චින්තක ඉන්නවා. චින්තකන් ඔයාවත් මම එකතු කරගත්තා. චින්තක ප්‍රභාත් කොරණින් තමයි එකතු වෙන්නේ. චින්තකවත් එකතු කරගෙන එහෙනම් අපි අහමු මේ සින්දුව.

0: හිත රැදියන් මගේ සනේ කැදැල්ලේ. හරිද? වෙන වෙන කැදලි වල හැම ඉන්න බෑ. මගේ කැදැල්ලේ තමයි තියෙන්න ඕනේ. ඔයගේ හිත තියෙන්න ඕනේ මංගාව කියලා කියන ගොඩාක් අය හරිය මාදරෙන් ඉන්නවා. ඉතින් ඒ දෙපැත්තම අර කියන්නේ දෙපැත්තම බැලන්ස් කරන් ඉන්න කට්ටිය ඉන්නවනේ චාමර. කියන්නේ තමන් ආදරෙත් බැලන්ස් කරගෙන රසාවත් බැලන්ස් කරගෙන අර හිත එතරම් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ චාමර. මන්නම් කියන්නේ මේ මිනිස්සුන්ට වැඩි වැඩියෙන් ඇදෙන්න ඕනේ ටික.
1: අනිවාර්යයෙන්.
0: එහෙම නැත්නම් ඉතින් වෙන වෙන අයට ඇදලා හරියන්නේ නැහැ. හැමතිස්සෙම සාධාරණ වෙන කට්ටියට ඇදෙන්න ඕනේ ටිකක් වැඩි වැඩි.
1: තනි කඩේකටත් ඇදෙන්න ඕනේ. ඉතින් විවාහ වෙන්න මොණ කියලා ගන්න නැහැ.
0: හරි තියෙනවා. මං කියන්නේ සාධාරණව ඉන්න හැමෝටම වැඩි වැඩි ටිකට ඇදෙන්න ඕනේ.
1: හරුද සාක්ෂියත් එක්ක ජීවත් වෙන මිනිස්සු නේද? එයාලට ඉතින් අනිවාර්යයෙන් ඇදෙන්න ඕනේ. සහ ඉතින් උත්සාහය තියෙනවා ටිකට් ගන්න ඉතින්. ටිකට් ගන්න ඉතින් උත්සාහය නැත්නම් දිනුම් අවස්ථා ලැබෙන්නේ නැහැ.
0: ඔව් දිනුම් අවස්ථා හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔය අද සම්පත ලොතරැයි පාත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. අද සම්පත ගන්නවා කියලා කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ලක්ෂපතියෙක් වෙනවා කියන එක. මොකද ඔයාට පුළුවන්කම තියෙනවා දවසේ වේදමට අද සම්පත හරහා මුදල් ලබා ගන්න. මහජන සම්පත දිනුම් වාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහකයෙන් තෝරා ගන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගිත් අවසාන අංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගිත් අවසාන අංක තුන ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිත් වාර දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි තවත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔබට තව තවත් වාසනාව ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
1: මතක තියාගන්න අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයා ළඟම ඉන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන්නේ. ඉතින් අවස්ථාව මග අරගන්න නැතුව අනිවාර්යෙන් ගිහින් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අද සම්පත ලොතරැයි.
0: සමහර වෙලාවට ජීවිතේ වැරදිච්ච තැන් ගැන කල්පනා කළම මුළු කෙකුම හදාගන්න මිනිස්සු ඉන්නවනේ ජාව. ඔයි මොකද ඒ උනේ.
1: දෙමොත් කල්පනා කරගෙන තමයි ඉන්නේ.
0: ඔව් කල්පනා කරගෙන ඉන්නේ මිනිස්සු ඇත්තටම ඉන්නවනේ ජාව. ඉතින් එයාලා හරියට දන්නේ නැහැ තමන් ඉනි මොන වගේ තත්ත්වයකද මේ තත්ත්වෙන් ඉස්සරහට එන්නේ කොහොමද කියන එක. සමහරට ඔළුව කැක්කුම දරා ගන්න බැරි විදිහට මේ මිනිස්සු කල්පනා කරනවා කරනවා කරනවා ඉවරයක් නැහැ.
1: අනිවාර්යයෙන්.
0: එහෙම කල්පනා කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා ගණ්ඩෝනි මෙල්ඩෝල් එකක්.
1: මෙල්ඩෝල් කාඩ් එකක් ඉතින් ළඟ තියාගන්න නේද? පර්ස් එකේ, ඒ වගේම බෑග් එකේ, එහෙම නැත්නම් ඔෆිස් එකේ මේසෙ උඩ නේද තියාගන්න. මේ සුරුතිය ඇති පරිස්සමින් කට්ටියක හොරකම් කරන්න පුළුවන්. ඉතින් ලාච්චුක දාගන්න.
0: ඔව් මොකද කට්ටියට ඔලෝ කැක්කුම හැමතිස්සෙම හැදෙනවනේ ඉතින්. මොකද ඔෆිස් වල වැඩ කරනකොට ස්ට්‍රෙස් එක වැඩි. එතකොට ඉතින් මේ ඉග්මන්ට් ඔය මෙල්ඩෝල් කාඩ් එක ඉවර වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මෙල්ඩෝල් එකක් කෝකටත් ඔෆිස් එකකටත් ගෙනත් තියාගන්න. මොකද ඔයාට දාන මෙහෙතක් තියෙනවා නම් ඉතින් එහෙම ඉතින් නේද අර.
1: හදිස්සියක දෙන්න ඕනේ ඉතින් කමක් නැහැ ඒක.
0: එහෙම කමක් නැහැ නේද.
1: මෙල්ඩෝල් කාඩ් එක කොහොම හරි ළඟ තියාගන්න. හරි ඉක්මන් සහනේ ඔබට සලසනවා. අපි ඔය කියපු ලෙඩ රෝග ටිකට. හරි.
0: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි යනවා සෙන්තකට. මේ අනුරාවි දැස ගසනකොට සමහරට ඔලුකේකම හදනවා චාමල්.
1: අනේ මේ කහන නුරාවිලා නේද?

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක.

0: උදේනවයයි විනාඩි 7යි දැන් වෙලාව. සමහර අය නම් චාමර මේ දුකටයි සතුටටයි දෙකටම නටනවා නේද? දුකක් ආව නටනවා සතුටක් ආව නටනවා. සමහර දුකක් ආව තනනවා සතුටක් ආව තනනවා. හිතා ගන්න බැරි වෙනවා මොකටද මේ අඬන්නේ කියලා. හැබැයි තින් ඊයේ දවසේ නම් කට්ටිය ඇඬුවේ නම් මං හිතන්නේ සතුටට වෙන්න ඕනේ.
1: ඉතින් ඇඬෙන්නේ නැද්ද නේද මෙහෙම වටිනාකම් හම්බෙද ජීවිතේට නේද?
0: ආහ
1: ජාතික ලොතරැය මණ්ඩලය විසින් බිහි කරපු තවත් වාසනාවන්ත කීප දෙනෙක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.
0: හරියටම කිව්වොත් එහෙම මුදල් චෙක්පත් ප්‍රදානෝත්සවය කී දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැතුණා. එතකොට රට පුරා අනන්දසින් ප්‍රථම ත්‍යාග හිමි කරගත් වාසනාවන්ත ජයග්‍රාහකින් 29 දෙනෙක් වෙත පංකෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් ලබා දීම තමයි ඊයේ දවසේදී සිද්ධ කරේ.
1: ඉතින් හිතන්නකෝනේ කොහොම වාසනාවක් තියෙන්නත්ද කියලා මේ ජයග්‍රාහකයන්ට.
0: ඒකනේ යන්නේ.
1: ඉතින් තැනින් තැන රටපුරා වාසනාවන්තයින් හොයාගෙන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය යන්නේ. 2026 වසරේ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් රට වටා බිහි කරලා තියෙනවා නේපු. හරි. මේ වාසනාවන්තරින් ඉතින් අපි සුබපැතුම් එකතු කරනවා නේද? මේ ලැබුණු මුදල් ටික ඉතින් තමන්ගේම ව්‍යාපාරයක් වෙනුවෙන් තමන්ගේ ආයෝජනයක් වෙනුවෙන් නේද? අනිවාර්යෙන් යොදවලා ඉතින් කමර්ෂල් එකක් පිට දුන්නත් කවන්නේ නේද?
0: සමහර විට ඊළඟ සතියේ චාමර සමහර අය කියයි මේ අපිටත් ඇදුණානේ අපිටත් දැන් අපිත් දැන් බලාගෙන ඉන්නේ ගන්න යන්න කියලා.
1: ඉතින්
0: එහෙම කියන්න කැමැත්තෙන් ආසාවෙන් බලාගෙනවා ඉන්නවනම් ඔය අනිවාර්යයෙන්ම රුපියල් 40ක් වියදම් කරලා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩියෙන් මිලදී ගන්න තරමට වාට විතරක් නෙමෙයි රටටත් වාසනාව හම්බ වෙනවා කියන එක මතක් කරන්න ඕනේ. මොකද රටේ ආර්ථිකයට, රටේ සෞඛ්‍යයට, රටේ අධ්‍යාපනයට, එතකොට තවත් රණවිරු සේවා අරමුදල් වලට, වගකොඩු අරමුදල් වලට තවත් අරමුදල් රාශියක් තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ මුදල් බැර කරන. අපිට මෙතන කියන්න චාමර ලිස්ට් එකක්ම කියන්න වෙනවා. ඒ ලිස්ට් එක කියන්න අමාරු තරමටම දිග වැඩි. ඒ තරමටම අපි වේදන් කරන සල්ලි හරි ගානට පිළිවෙලට ජාතික ලොතරැයි මණ්ඩලය කිසිම ලෝභකමක් නැතුව චාමර මේ ඒ කියන්නේ මුදල් වලට අරමුදල් වලට බැර කරනවා.
1: එනිසා
0: ඉතින් ඔයා බය වෙන්නේ නැතුව ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් ගන්න. ඉතින් අපිත් එක්ක මේ ගමන යන්න ජාතික ලොතරැයි මණ්ඩලත් එක්ක උතර ඉන්නවා කියන එක මතක් කරන්න ඕනේ.
1: ඒ නිසාමයි කියන්නේ මොහොතක සතුට වෙනුවෙන් අසීමාන්තික කැපකිරීමක් අපේ ජීවිතවල තියාගන්න ඕනේ නේද? උත්සාහයත් නොහැරෙන වාසනාවන්තයෝ තමයි මේ විදිහට කෝටි ගණක අවස්ථා දිනාගත්තේ. විශ්වාස කරන්න ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපේ සින්දුවකටත් යන්නත් ඕනේ. තව කතාවක තියෙනවා කියන්න. කතාව තව පොඩි වෙලාවකින් කියන්න නේද චාම්?
1: කතාව තව ටික වෙලාවකින් කියමු. දැන් 9:10ක් වෙලානේ තියෙන්නේ.
0: ඒ කියන්නේ කතාව තව පොඩි වෙලාවකින් කියන්න. ඒ අතර මතක් කරන්න ඕනේ අපිත් එක්ක මේ ගමන යන්න මෙල් ඩෝල් එකතු වෙලා ඉන්නවා කියලා.
1: මෙල් ඩෝල් එකක් බීලා එහෙනම් දවස පටන් ගන්න. ඔලියෝ එකක් උඹෙම තියෙනවා.
0: ඔව් දවස පටන් ගන්න කියන එක මතක් කරන ගමන් අපි ආවමු කසුන් වික්‍රමසිංහගේ දුකට නටන්නේ සින්දුව.

0: අපට කළ හැකි උපරිමය කරන විට නොසිතන පුදුමාකාර දේවල් අපගේ ජීවිතයට ලැබේවේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: පැඩි පැඩි
1: වෙලා, අංක එකයි ලග්න එකයි
0: සියක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක් අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
0: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චානික බ්‍රාස්ටේනස් සරුනේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක, ලංකාවේ එක, අපේම එක. Number 20. Number 10. Number 5. Number 1.
6: Saturday. Weekend එක happening කරගන්න.
7: එදා බෙදාතොර ජනප්‍රිය සින්දු.
8: Oh God.
7: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Super Hits 20 with Hasita.
9: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
10: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
11: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
12: Tempo Town
3: with Ashi.
12: 89.1 89.3

0: ඔබ සද්දෝතරට වෙල්කම් ෂෝ. ආදරේ හිස්තන් තියන්න එපා කියලා කියනවා නිචාමර නේද? එතකොට තමයි ඉතින් මට රජසැප ඕනේ නැහැ. මට වාගේ
1: මේ දවස්වල යක්කු රින්ගන පාටක් තමයි තියෙන්නේ. පරිස්සම් වෙන්න ඕනේ හැබැයි නේද?
0: හැමතැනම යක්කු ඉන්නේ
1: කොහොමද? හැමතැනම යක්කු දැන් යක්කු එපා වෙලා දින්නේ මිනිස්සුන්ට
0: නේද? අනික දැන් චාමර අපිට ආදරය කරන්නේ කවුද? ඇත්තටම ආදරය කරන්නේ කවුද? අපි ගාව ඉන්නේ කවුද කියනකවත් අපිට හිතා ගන්න බැරි කාලයක් මේ ඇවිත් තියෙන්නේ.
1: යක්ෂ විශ්වාස සම්බන්ධයෙන් තිබුණු අපේ බිය, අපේ අන් අර තිබුණු සංස්කෘතිකමය බිය සහය ගෞරවය දැන් තුට්ටු දෙකට වැඩනවා වගේකුත් තියෙනවා නේද?
0: එහෙම හිකුත් තියෙනවා. දැන් ඊටත් වඩා චාමර දැන් යක්කු හොඳයි තව සමහර මිනිසු කරන වැඩ බලද්දි. මොකද යක්කු

0: මම මෙතනින් එහාට කොහෙවත් යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය අපේ අමල තාත්තල එහෙම කියන කතාවක් තමයි මම මෙහෙ හිටියේ, මම හැදුනේ මෙහෙ, මම මෙතනින් එහාට එන්නිට කොහෙවත් යන්නේ නැහැ කියලා. හැබැයි ඔන්න ඔය කියන වචනේ, ඔය කියන වාක්‍ය කිහිපය කියන්න වෙන්නේ නැති රටක් තියෙනවා. මම ජීවත් ඉපදුනේ මෙහෙ කියන්න පුළුවන්, මම ජීවත් වෙන්නේ මෙහෙ කියන්න පුළුවන්, හැබැයි මම මැරෙන්නේ මෙහෙ කියන කතාව කියන්න බෑ. මොකද ඒ භූමිය තමන් ජීවත් වෙන්න මේ අවස්ථාව දුන්නට තමන්ගේ මරණය වලදාන්න ඉඩ දෙන්නේ නෑ. මොකද්ද මේ භූමිය? මේ භූමිය කොහෙද තියෙන්නේ? මේ තමයි මේ නගරේ තියෙන්නේ චමර උත්තරද්‍රවයට ආසන්නේ. හරිද? අපි දැන් කියන්න ලෑස්ති වෙන්නේ ඉපදෙන්න පුළුවන් වුණාට මැරෙන්න තහනම් නගරයක් ගැන. මේ නගරය තමයි ලෝන් ගියේ බියෙන් කියලා කියන්නේ. මේ නගරය
1: මැරෙන්න තහනම් කියන්නේ මේ මේ හුස්ම යන්නත් බෑ දෙන
0: නගරේ. ඒ නගරේ මැරෙන්න බෑ. මැරෙන්න කලින් යාට ඒ නගරෙන් යන්න වෙනවා. ඒක හදිසි මරණයක් වෙන්න පුළුවන් චාමර. හැබැයි මැරුණත් බල දාන්න තහනම්. මේ රටේ බල දාන්න තහනම්. නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාඩ් දූපත් සමූහයේ තියෙන කුඩා නගරයක් තමයි ලෝන් ගියේ බියෙන් කියලා කියන්නේ. එතකොට මේ ලෝන් ගියේ බියෙන් කියන නගරේ තමයි තමන් මැරුණට බල දාන්නවත් අයිතියක් නැත්තේ. ඒක තහනම්, නීතියෙන් තහනම්. ඒකට විශේෂ හේතු කිහිපයක් තියෙනවා චාමර. ඔයාට මතකද අපි මීට කලින් කිව්වා ලෝන් ගියෙන් බියේ කියන නගරේ තියෙනවා කියලා බීජ සුරක්ෂිත සුරක්ෂිතාගාරයක්.
1: ඔව් මට මතකයි.
0: ඔව් අන්න මේ නගරය ගැනම තමයි අපි මේ කියන ලෑස්ති වෙන්නේ. මේ ලෝන් ගියේ බියෙන් කියන නගරය ඉතාමත් සීත කාල ගුණයක් තියෙන නගරයක් චාමර. ඒ කියන්නේ හිම මිදෙල හැම වෙලාවකම තියෙන්නේ. අපි දන්නවනේ උත්තරද්‍රවයට ආසන්නය කියලා කියන්නේ හිමම තමයි තියෙන්නේ. ඉතින් ඒ අන්න ඒ විදිහට හිම පිරිච්ච, හිම වලස්සු පිරිච්ච නගරයක් තමයි මේ ලෝන් ගියෙන් බියේ කියලා කියන්නේ. ඇයි මේ මිනිසුන්ට මරණ වලදාන්න බැරි? මේ භූමියේ තියෙන අධික සීතල නිසා පස නිතරම මිදලා තියෙන්නේ චාමර. ඒ නිසා සිරුරු වල දැම්මට මේ සිරුරු දිරාපත් වෙන්නේ නැහැ. දිරාපත් වෙන්නේ නැතුව ඒ විදියටම කාලයක් යනකම් තියෙනවා චාමර. මීට අවුරුදු ගානකට කලින් වසංගත රෝගයක් හැදිලා මේ ප්‍රදේශයේ මේ මිනිස්සු වලදාලා තියෙනවා චාමර. හැබැයි මේ වෛරස් එක තාමත් මේ පස්වල වැළලා තියෙනවා කියලා තියෙනවා. ඒක විනාශ වෙන්නේ නැතුව අපි සාමාන්‍යයෙන් දන්නවනේ සමහර මේ ශීත දේශගුණික තත්වයන් වල මේ වෛරස් විනාශ නොවී තියෙනවා කියලා. අන්න ඒ තත්වය මේ ලෝන් ගියෙන් මේ නගරේ තියෙනවා. ඉතින් ඒ නිසා මොනම වෙලාවකවත් මිනිස්සුන්ට මේ නගරේ මරණයට පත්වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මේ නගරේ තවත් නීති කිහිපයකුත් තියෙනවා චාමර. සාමාන්‍යයෙන් හිතන්නකෝ තමන් මරණාසන්න පුද්ගලයෙක් නම්, එහෙම නැත්නම් තමන් රෝගාතුර වෙලා අධික ලෙස රෝගාතුර තත්වයකින් ඉන්නව නම් ඔබට මේ නගරෙන් ඈතට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ නගරේ පහසුකම් දෙනවා ඒගොල්ලන්ට මේ හෙලිකොප්ටර් එකක් හරි, එහෙම නැත්නම් තවත් වාහන මාර්ගයකින් වෙනත් නගරයකට යන්න තමන්ට ආසන්නව නෝර්වේ රාජ්‍යයේ තියෙන තවත් ආසන්නව නගරයකට යන්න අවස්ථාව උන්ට හදලා දෙනවා. කොහොම හරි මේ නගරයේ තියෙන තවත් නීති ගැන කතා කරොත් එහෙම මේ නගරේ බලලුන් නැති කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙලා තියෙනවා. බලලුන්ට ආදරය කරනවා නම්, පෝසන්ට ආදරය කරනවා නම් ඔයාට ඉතින් මේ නගරේ ඉන්න වෙන්නේ නැහැ. මොකද මේ ආර්කටික් ප්‍රදේශයට ආවේනික දුර්ලභ පක්ෂීන් ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මේගොල්ලෝ බලලුන් නැති කිරීම තහනම් කරලා තියෙන්නේ. මොකද බලලු කියලා කියන්නේ හරි ඉක්මනටම ගිහිලා සතු දඩයම් කරන කොට්ටාසයක්. ඒගොල්ලන්ට අවශ්‍යතාවයේ ආහාරය කොච්චර දුන්නත් ඒගොල්ලෝ ඒ දේ කරනවනේ චාමර. ඉතින් ඒ නිසා බලල්ලු ඇති කිරීම තහනම්. ඒ වගේම තමයි මේ සොල්බාන් දූපත් සමූහයේ මිනිස්සුන්ට වඩා ඉන්නේ හිම වලස්සු. ඒ නිසාම මේ නගරේ ඉන්න මිනිස්සුන්ගේ ආරක්ෂාවටත් අධිබලති රයිෆල් අරගෙන යන්න පුළුවන්කම තියෙනවා චාමර. ඒගොල්ලන්ට ඒකට නීතියෙම අවස්ථර දීලා තියෙන්නේ හිම වලස්සුන්ගෙන් බේරෙන්න. ඒ වගේම මාස 4ක් විතර යනකම් මේ නගරයට ඉර පායන්නේ නැහැ. ඒ ඔක්තෝබර් අග ඉඳන් පෙබරවාරි අග වගේ වෙනකම්. තවත් මාස 4ක් අප්‍රේල් මැද ඉඳන් අගෝස්තු මැද වගේ වෙනකම් ඉර පායලමයි තියෙන්නේ. මේක ටිකක් වෙනස් විදිහේ නගරයක්.
1: ඉතින් පැය 24 මිර
0: තියෙනවා. ඔව් පැය 24 මිර තියෙනවා. ඉතින් මෙන්න මේ නගරේ මිනිස්සුන්ට මැරෙන්න අයිතියක් නැහැ. මැරෙන්න පුළුවන්, හැබැයි වලදාන්න අයිතියක් නැහැ. ඒක නීතියෙන් තහනම්. අසනීප වෙලා තියෙනවා නම් වෙනත් නගරයකට යන්න ඕනේ. එතකොට මරණසන්න නම් වෙනත් නගරයකට යන්න ඕනේ.
1: මාරයත් අතරමංගල ඉන්නේ නේ?
0: මාරයත් අතරමංගල ඉනවා. එහෙ බෑ වලදාන්න. මොකද ඒක ජාමර මේ අපි දන්නවනේ ඉතින් වෛරස් වලට ඉන්න පුළුවන් කියලා අධික සීත ගුණය. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙනවා
1: ක්‍රියාකාරී නොවේ ඉන්න පුළුවන්. අර වාක්‍යේ නිර්පායන කාලෙදී නැවත සක්‍රිය වෙන්න පුළුවන්
0: නේ? සක්‍රිය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒගොල්ලන් තීරණය කළා තියෙනවා නෑ මේ රටේ කිසිදු කෙනෙක්ට මරණයටපත් උනත් වලදාන්න ඉඩ දෙන්නේ නෑ කියලා.
1: පුදුම දේවල් තියෙන, පුදුම දේවල් තියෙන.
0: ඒ කියන්නේ
1: මත උත්තරද්‍රවයේ දක්ෂිණද්‍රවයේ පුදුම දේවල් න සිද්ධ වෙන්නේ නේද? සමකයාශිත තමයි විකාරම දේවල් සිද්ධ වෙන්නේ.
0: හරි.
1: සමකයාශිත රටවල ඝර්ම කලාප රටවල.
0: එහෙනම් ඉතින් ඔයා යන්න හිතන් ඉන්නවා නම් එහෙම ලෝන් ගියේ බියෙන් සමහරකට මම මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්න

0: විදි වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක මේ නෝවේ රාජයේ තියෙන වචනයක් නේ, ඒගොල්ලන්ගේ භාෂාවනේ. වෙනස් වුණොත් එහෙම ඉතින්
1: වැරද්දක් තියෙනවා. කමන්නේ අපි දන්නේ නැහැනේ.
0: ඔව් සමාව අවසන්.
1: මේ විදිහට හිතනවා ඉතින්.
0: එහෙනම් ඉතින් අපි යනවා සින්දුවකට. දිගටම Supreme Radio The Welcome Show හගෙන ඉන්න.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලා ලියව කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියන.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොටත් බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
5: Melva මෙති දන්න කියන GI box bar. සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල Opnim Productions වෙතින් අමතන්න 0.7.6.18.22.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය
9: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: 89.1 89.3 Supreme Radio.

0: Come show.
1: දෙර වෙයි විරාඩේ තෙස්තවෙයි දැන් බලාව ඉක්මනට මතක් කරගෙන යන්න දේවල් ටිකක් තියෙනවා. මේ මතක් කරන ලැස්සු වෙන්නේ මෙල්වා RB500 ගැන. ඔයාගේ ගෙදරට, ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්. ඔයා මොකක් හරි දෙයක් අලුතෙන් හදන්න බලාගෙන ඉන්නවා නම්, ගෙයක් වගේ දෙයක් හරි දෙහෙම නැත්නම්
2: ඉදිකිරීමක් කරන්න ඉන්නවා
1: නේද? ඉදිකිරීමක් කරන්න හිතන් ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන් මේකට මෙල්වා RB500 පාවිච්චි කරන්න.
2: මොකද සමහර තාපේම හදනවා කම්බි දාන්නේ නැහැ නේද? නිකන් ගඩොල්ලිම බැඳගෙන යනවා. එහෙම නැතුව ඉතින් නේද? ඔයා අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා නම් මෙල්වාම පාවිච්චි කරන්න හොදේ.
1: ඒ කියන මතක් කරන ගමන් දැන් සමහර අයට හිතෙන්න පුළුවන් චාමර මට තව සල්ලි ටිකක් තිබ්බනම් හොඳයි කියලා. සල්ලි ටිකක් තිබ්බනම් හොඳයි තමයි. ඒ
2: නිසා සමහර නෙවෙයි දැන් කාටදෙම හිතෙන්නේ නැත්තේ නේද?
1: හැවට හිතනවා. ඒ නිසා තමයි කියන්නේ රුපියල් 40ක් වියදම් කරලා අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්න කියලා. අද සම්පත ලොතරැයිපත් මිලදී ගන්නවා කියලා කියන්නේම ඔයාට වාසනාව ඔයාගේ පස්සේ අර එළවගෙන යනවා කියන වගේ තමයි. ඔයා මොන බලවකත් වාසනාව පස්සේ එළවගෙන යන්න එපා. මොකද ඒකට හේතුව වෙන්නේ වාසනාව පස්සේ සාමාන්‍යයෙන් හැමෝගෙම පස්සේ එළවගෙන ආවම පස්සේ දුවනවානේ චාමර. කවුරුත් එහෙම එළවගෙන එනවා දැක්කම පස්සේ
2: නවතින්නේ නැහැ. සෙලෝන යන්න බෝ ගුටි කන්න
1: වෙයි. ඒ නිසා ඔයා ගාවට එනකන් ඉන්න රුපියල් 40ක් වියදම් කරලා ඔයා ටිකට් වැඩි වැඩියෙන් ගන්න ඕනේ. හරිද?
2: ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන්. අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙන අවසාන අංක 3ට රුපියල් 4,000ක් තියෙන තවත් සෙස්සු තෑගි තියෙනවා. අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයා ගන්න
1: ඕනේ. දැන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඒ වගේ වාසය දෙද්දී කසාගල ග්‍රීන් සුපර් එක චාමර කියනවා අපි ඔයාට අඩු ගානකට බාන්න දෙනවා. ඔයාට හොඳට බඩ පිරෙන කන්න පුළුවන්. ඔයා ගෙදරට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික අරගෙන යන්න පුළුවන් අඩු ගානකට. කිසි ගැටලුවක් නැහැ. අනික ඉතින් ඔයා ගෙදර පිරිසිදු කරගන්න අවශ්‍ය කරන දේවල් ටික දෙන්න ලෑස්තියි අපි. තව ගොඩාක් දේවල් දෙන්න ලෑස්තියි. අඩු ගානට දෙන්නේ අතරමැදි අපි ගාව නැහැ කියලා කසාගල ග්‍රීන් සුපර් එක කියනවා. ඉතින් ඒ නිසාම අඩුම මිලකට ඔයාට හොඳම ප්‍රමිතිගත බාන්න කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා.
2: කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක් ශාඛාවන් තියෙනවා. මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල ගම්පොල ළඟම ඔබේ නගරයේ සී ග්‍රේන් ඉතින් ආරම්භ කරමින් තියෙන්නේ ශාඛාවන් පටන් ගන්න. ඒසා ළඟදීම ඔබට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ අවට ඉන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ගිහින් බලන්න කසාගල ග්‍රීන් සුපර් කොහොමද මේ සුපිරි වෙළඳ සල් ජාලයේ අත්දැකීම කියලා.
1: ඒ වගේම තමයි වෙල්ඩින් කර්මාන්තය දෙන ඔබට මතක් කරන්න ඕනේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ ඔයාට හොඳ ශක්තිමත් ඒ වගේම තමයි හොඳ නිමාවක් ලබා දෙන්න. ඔයා වෙල්ඩින් සේවාව සපයන කෙනාව සතුටින් තියන්න පුළුවන් සහ ඔයාව රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක් විදිහට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ වැඩි වැඩියෙන් පාවිච්චි කරන්න කියලා ඔයාට මතක් කරන්න ඕනේ.
2: වැඩි වැඩියෙන් පාවිච්චි කරරුවන් හැබැයි වැඩි වැඩියෙන් පාවිච්චි වෙන්නේ නැහැ. මොකද අනිත්‍යවට වඩා බලශක්ති කාර්යක්ෂමතාවයේ වැඩි ඉන නිපු. එතකොට අපිට එකකින් කරන්න පුළුවන් දහරිතාවයේ වැඩි ඉක්මනට දහණය වෙන්නේ නැහැ. ඒක නිසා තමයි වට මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න කියලා කියන්නේ. මොකද දශක දෙකකට වඩා වැඩි කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. නිෂ්පාදන කටයුතු වෙලඩින් අවශ්‍යතාවයන් වලට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අවම ලෝබර් ඒ වගේම අවම දුම් විමෝචනය ගොඩක් වැදගත්. ඒ වගේම බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පරිපහදු නිර්වද්‍ය වෙලඩින් සේවාවක් වට ලබා දෙනවා. වැදගත්ම කාරණාව තමයි SLS සහතික කළ පළමු වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා කියලා කියන්නේ. ඒ නිසා වෙලඩින් කර්මාන්තින මහත්තුරු ටික අනිවාර්යෙන්ම ගන්න ඕනි මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ.
1: ඔව්. එහෙනම් ඉතින් ඒකට මතක් කරන ගමන් තවත් දෙයක් තියෙනවා. ශාවර මතක් කරන්න මේ දැන් රොබින් හුඩ් කතාව බලපු නැති කෙනෙක් නැහනේ. හැමෝම රොබින් හුඩ් කතාව බලලා තියෙනවා. එතකොට මේ රොබින් හුඩ්ගේ පුරාවෘත්තය අපිට මතක් කරනකොටම මතක් වෙන තවත් එක දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් රොබින් හුඩ්ගේ යාළුවෝ ටික වගේම අපිට මතක් වෙනවා ෂර්වුඩ් වනාන්තරය. මේ ෂර්වුඩ් වනාන්තරය ඔයාලට මතක නම් රූපරාම වල ඇති ලොකුම ලොකු ඕක් ගහක්. හරි විශාල ඕක් ගහක් තියෙනවා. මේ ඕක් ගහට චාමර සාමාන්‍යයෙන් අවුරුදු 1100 ගණක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. හැබැයි ඉතින් දන්නවද මේ නරගම ආරංචිය මොකක්ද කියලා? මේ ෂර්වුඩේ තියෙන ඕක් ගස මේ තරම් පරණ ඕක් ගස මිය ගිහින් කියලා ඔන්න වාර්තා ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව වෙලා තියෙනවා කියලා කියන්නේ චාමර සාමාන්‍ය 1200ක් විතර පරණයි කියලා තමයි තියෙන්නේ. එංගලන්තයේ ෂර්වුඩ් වනාන්තරයේ තියෙන ඕක් ගස හැමෝම දන්නවනේ. ඒකට හේතුව වෙලා තියෙනවා කියලා කියන්නේ දෙකු කාලිනෝ පැවති උණුසුම ඒ වගේම තමයි වසර ගණනාවක් පුරා මේ ඕක් ගහ නරඹන්න විශාල වශයෙන් සංචාරකයන් පැමිණලා තියෙනවා චාමර. මේ සංචාරකයන් පැමිණීම නිසාම මුල් වටා පස තද වෙලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගස ඉතාමත් මහරුයි කියලා කියනවා. අවුරුදු 1200කට ආසන්න කාලයක් මේ ගහ ජීවත් වෙලා තියෙනවානේ චාමර. මේගොල්ලෝ තීරණය කළා තියෙන්නේ මේ ගස මිය ගිහිල්ලා කියනක මේ වසන්ත කාලයේදී එකදු කොළයක්වත් හටගෙන නැහැ. ඉතිගේනිසා ඔවුන් තීරණය කරලා තියෙනවා මේ ගස මිය ගිහින් කියලා. මීට කලිනුත් චාමර මේ ගසේ සමහර අතු මිය ගිහින් කියලා ඒ අතු සංරක්ෂණය කරන්නත් වැඩපිළිවෙලක් කරා කියලා තමයි සඳහන් වුනේ. හැබැයි ඉතින් දැන් අලුත්ම පුවත්පත් වාර්තා වෙන්නේ ඕක් ගස එංගලන්තයේ ෂර්වුඩේ රොබින් හුඩ් පුරාවෘත්තයේ රැඳී ඒ ඕක් ගස මිය ගිහින් කියලා.
2: වසර කොච්චරද පරණ?
1: වසර 1200ක්.
2: වසර 1200ක්.
1: අපිට 120ක් 200ක් නෙමෙයි 1200ක් පරණයි කියලා තමයි වාර්තා වලින් සඳහන් වෙලා තියෙන්නේ.
2: දැනට ලෝකයේ තියෙන පැරණිතම වෘක්ෂය විදිහට අපි හඳුන්වන්නේ අනුරාධපුරයේ වැඩ හිඳින ජයශ්‍රීම බෝධීන් වහන්සේ නේ. අපිට ලිඛිත ඉතිහාසයක් තියෙන කාලයේ
1: තියලා.
2: ඔව්. ඉතින් 1200ක් කියලා කියන්නේ අපේ ඉතින් රාජධානි ගණනාවක්.
1: ඒ කියන්නේ
2: නේ. ඉතින් සංරක්ෂණය කිරීමේ දුර්වලතාවයක් තියෙන්නේ නැති නේද එතනදී?
1: එහෙම දෙයක් වෙන්නේ නැති. හැබැයි ඉතින් චාමර මේකට පුළුවන් තරම් උපරිම දේවල් ටික ඒගොල්ලෝ කරා. මොකද දැන් මේක ප්‍රසිද්ධ තරක්නේ. සංරක්ෂණය කරන්න අවශ්‍ය කරන දේවල් ටික කරා කියලා කියනවා. හැබැයි ඉතින් මේ ගසේ තියෙන ඒ ස්වභාවයත් එක්ක ප්‍රශ්නත් එක්ක ඉතින් ඒගොල්ලන්ට දැඩි උණුසුමත් එක්ක ඒක පරිසම් කරගන්න බැරි වුණා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේක එංගලන්තයේ රොබින් හුඩ්ගේ පුරාවෘත්තයට සම්බන්ධ ප්‍රසිද්ධ ඕක් ගස. ඒ කියන්නේ මේජ ඕක් ගස තමයි මේ විදියට මේ ගිහින් තියෙන්නේ.
2: සබා දහමන්ට නොවනවනත් ඉතින් ලොවේ කිසිවක් නැහැ නේද?
1: සබා දහමම සමහරක් කාලවලට සබා දහම විසින් නිපදවපු දේවල් මේ විදියට කාලය ඉවරුණාට පස්සේ අයින් කළා දානවා චාමර.
2: අපි හැමෝටම කාලයක් තියෙනවනේ නේද? ඒ නිසා කාලයක් තියෙන බව දැනගෙන ඉතින් ජීවත් වෙන්න ඕනිය.
1: එහෙනම් ඉතින් අපි ලෑස්ට් එකේට විරාමයකට යන්න. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ශ්‍රහංගිනේ කියලා හොයට ආරාධනා කරනවා. වෙලාව මතක් කරන්න.
2: වෙලාව පෙරවරු 9:46. දැන්

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
1: ඔයන්නේ පඬිතු නෝන
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා
1: හදමු
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ
1: දෙන්නංක හොඳ වර්ගයේ
3: නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා
4: මෙන්වා මෙති දන්න කියන GI බොක්ස් බා
5: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස් ස්ටේනස් සරුවේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
6: පෙරලිකාර සඳුදා
7: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා
6: හරි සුවබර අඟහරුවාදා
8: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
6: හැඩකාර බදාදා
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
6: රස පිරි බ්‍රහස්පතින්දා
10: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio. Magi Hande, Magi Rata.

0: දරාගෙන අපි මොකටද
1: මරාගෙන?
0: ඒකනේ අනේ එහෙම එහෙම ඉන්න ඕනේ අපි අමු මන්නම් කියන්නේ. එහෙම
1: අනිවාර්යෙන් බොහෝ දේ දරාගෙන යන ගමනක් තමයි මේ ගමන ඉදින් නේද ජීවිතය කියලා කියන්නේ.
0: ඔව්.
1: ඉතින් අදත් ඕන්න ඉතින් දැන් 9ත් පහුවලා 10ත් කිට්ටු වෙන්න යනවා. සමහරට තාමත් ජීවිතේ කල්පනා කර කර ඇති ඔය නේද? මොකද කරන්නේ? මොනවද මට වෙන්නේ? මං අද අසමත් උහම කල්පනා ගොඩක් ඇති වගේ ජීවිතේ නේද? එහෙම හිතන්න එපා ඉතින්. නැගිටලා වැඩට යන්න නැත්තම් පඩි නැතිවි.
0: නිකන් හරි අර මේ ෂීට් එක පුරවනකොට නේද ජාවර. නේද ෂාවර ෂීට් එක පුරවනකොට මේ ඉඩ මදි වුණත් එහෙම ගත්ත නිවාඩුවට ගියා.
1: පපුවත් එක්ක ඉර වෙන වෙලාවකට නේද?
0: මොම් මෙච්චර නිවාඩු අරගෙනද කියලා හිතන ඔය වෙලාවට. ඒ නිසා මේ යන්න හොඳේ වැඩට. මොකද හැම ඔෆිස් එකේ
1: සමහරව ඉල්ලලා ගත්තේ වත් නෙවෙන්නේ.
0: දුන්නේවනේ. දුන්නේවත් නිවාඩු විදිහට දාලානේ.
1: ඒකනේ. ආය ගන්න නෑ නිවාඩු. යන්නකවත් යන්න.
0: යන්න. ඒනම් ඉතින් මේ නිවාඩු ගත්තත් එහෙම නැත්තම් නිවාඩු අරගෙන හොරෙන් බොස්ට හොරෙන් ඔයා මේ වෙලාවෙන් ටවුන් එකේ වෙන්න පුළුවන්. ටවුන් එකට යන ගමන් වෙන්න පුළුවන්. ඒ කොහොම කරත් කමන්නේ අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් එකක් ගන්න ධන නිධානය ගන්න ඕනේ. මොකද ධන නිධානය තමයි මේ මැයි මාසයේ 29 වෙනිදා කෝටි ගානක දිනුමැදීමක් ලබා දුන්නේ. කෝටි ගානක දිනුමැදීම ජාතික ලොතරැයි මණ්ඩලයේ හැම ටිකට් එකක්ම දෙනවා. හැබැයි NLB ධන නිධානයේ විශේෂ වෙන්නේ කෝටි 12.4කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් කන්ද උඩ රටට දුන්නා.
1: ඉතින් කෝටිපතියෙකු විසිලක්ෂපතියෙකු දසලක්ෂපතියෙකු කරන අතරේ ඔන්න ඔයාලට සෑම ඉරිදා දිනකම තවත් අවස්ථාවක් ලැබිලා තිනවා. සන්ඩේ බෝනස් දීමනාව. මේ බෝනස් දීමනාවත් ඔයාලට දිනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් ගන්න, කෝටි ගාණක හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලය අපි හැමෝටම ආදරයෙන් අත්වලක් සපයනවා.
0: එහෙනම් ඉතින් ඒ ගැන මතක් කරන ගමන් අපි හැමෝම එකම නෙවෙයි අපි දෙන විතරක් යන ලෑස්ති. හැමෝම එක යන ලෑස්ති වෙන්න බෑ. ඔයාලා දිගට මහන් ඉන්න ඕනේ. හරිද?
1: ඉතින් එහෙනම් දිගටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අපිට මැසේජ් එකක් එවන්න. WhatsApp මැසේජ් එකක් කවුද අහගෙන ඉන්නේ කට්ටියගේ නම් ටික හැම අපිට කියන්න නේද? අපේ කට්ටිය කියනවා එතකොට.
0: ඒකනේ මැසේජ් අනිවාර්යයෙන්ම එවන්න. එතකොට අපිට කෝල් කරන්න. ඒ ටික ඔක්කොම පිරිවැල්දම කරගෙන යන්න ඕනේ අමතක කරන්න නැතුව. හරිද? ඒ අතරේ අපිට මතක් කරන්න ඕනේ කමන්නේ කට්ටි වනි කට්ටි මතක් කරා.
1: ඉතින් 0718 89 89 3ට මැසේජ් එකක් එවන්න. ඔයා එකතු වෙන්නේ කවුද කියලා නේද? ඔයාගේ අදහස් යෝජනා චෝදනා අපිට කියන්න ඉතින්.
0: චමින්ද ඉන්නවා කතරගමෙන්. යාවත් අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ. එහෙම නැත්නම් චාමර සොන්දර ලයිව් එක ආවම පස්සේ බැනුම් අහගන්න වෙයි.
1: ඉන්න කට්ටිය මතක් කරේ නෑ.
0: ඔයාලට අපි තමයි කියන්න බැරි. අනිත් හැමෝම කියන්න පුළුවන් කියලා කියනවා. හරි. එහෙනම් ඔයාවත් අනු ගොඩක් ආදරෙන් මතක් කරලා ලයිව් එක ගිහිර පියාලුව හැමෝටමයි මේ වෙලාවේ අපිත් එක්ක අපි වහන් හිටපු රේඩියෝ කින් අහන් හිටපු පියාලුව හැමෝටම බොහොම ස්තුතියි කියලා මතක් කරන ගමන් අපි සඳුදා හරියටම දේ 7 වෙද්දී එනවා. The welcome show.
1: සුබ දවසක් සුබ සතියන්තයක් උදා වේවා. මං චාමර
0: මම නිපුනිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: අයිබෝවන් සුබෝ දෑසන කලුත් පැයක් වෙලා උමත කරන්නඟු දෙ දහයයි විනාටිය එකයි තැන් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නේ තනටිතහනය නොතුරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: අයිබෝවන් සුබදෑසනක්කුදේ දහයයි විනාඩි පහයි දැන් වෙලාව. ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. සමහර වෙලාවල් වලට අපි ජීවිතේ හරිම ආදරෙන් පරිස්සම් කරන දේවල් තියෙනවනේ නේද? ඒ දේවල් වලට අපි කොච්චර මේ විදිහට හරිම ආදරෙන් පරිස්සමට පරිස්සම් කරත් සමහර දේවල් වලට යන්න දෙන්න වෙන දවසක් අපිට එනවා. ඉතින් මට මේ කතාව කියන්න ඕන කියලා හිතුනේ අද උදේ වෙල්කම් ෂෝ එකේ කියපු කතාවකුත් එක්ක. මතක ඇති රොබින් හුඩ් කතා මාලාවේ හරි ප්‍රසිද්ධ මේ ඕක් ගහ ගැන. ඉතින් මේ ඕක් ගහ මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා කියලා අපේ වෙල්කම් ෂෝ එකේද කිව්වා. ඉතින් මට ඒකත් එක්කම තමයි මතක් වුණේ සමහර දේවල් අපිත් හරිම ආදරෙන් අවුරුදු ගානක් අපේ ජීවිත ඇතුලේ පරිස්සම් කරනවානේ. මේක මට අම්මගෙන් හම්බ වෙච්ච දෙයක්, තාත්තගෙන් හම්බ වෙච්ච දෙයක් කියලා අපි පරිස්සම් කරනවානේ. හැබැයි ඕනම මොහොතක මේ දේවල් අපෙන් සමුගන්න පුළුවන් කියන දේ මතක තියාගෙන තමයි මේ හැම දෙයක්ම අපි පරිස්සම් කරන්න ඕනේ කියන දේ මට හිතුණා අද ඒ කතාවත් එක්ක චුට්ටක් මතක් කරන්න ඕනේ කියලා. හරි, එහෙමනම් ඉතින් අපේ අනිත් වැඩේ පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. කියන්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. අද මගේ දවස නෙවෙයි, අද ඔයාගේ දවස. ඔයාට තමයි පූර්ණ අයිතිය සහ වගකීම තියෙන්නේ මේ පැත්තට කතා කළ ඔයා කැමතිම කැමති සින්දුව ඉල්ලන්න. එහෙම ඉල්ලුවොත් අනිවාර්යම මේ පැත්තට කතා කළ ඒ සින්දුව ඉල්ලුවොත් මම පොරොන්දු වෙන ඔයාට ඒ සින්දුව දෙනවා කියලා. එහෙමනම් ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න. 0112 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. ඒ වගේම වට්ස්ඇප් එකත් ඔය විදිහටම මතක් කරන්න නේද? ඇත්තටම අපේ වට්ස්ඇප් නම්බර් එක මතක් කරන්න උවමනාවක් නැහැ කියලා මම දන්නවා. මොකද ඒ තරමටම ගෙදර මොබයිල් නම්බර් එකක් හා සමානයි අපේ වට්ස්ඇප් නම්බර් එක. එවනට කමක් නැහැ, මම මතක් කරනවා. 0118 89 89 3 ඔයාට පුළුවන් මේ පැත්තට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න. ඒ වෙනකොට ඔය ආදරේ කෙන කට්ටිය එකතු කරගන්න අමතක කරන්න එහෙම එපා, හරිද? එහෙමනම් ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි ඔන්න මම TikTok එක පැත්තෙන් TikTok live එකක් එන්න සූදානම් ඉන්නවා. ඉතින් ඒ පැත්තට චුට්ටක් දැස් යොමාගෙන ඉන්න කියන දේ මතක් කරනවා. මොකද මම TikTok live එක ආපු ගමන් ඒ පැත්තට ජොයින් වෙන්න ඕනේ, හරිද? එහෙමනම් ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන දේවල් ටික ඔය විදිහට මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකින් වැඩේ පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්නේ. එහෙමනම් උදේ 10යි විනාඩි 8යි දැන් වෙලාව. අද ඔයාගේ දවස. මම මනීෂා. දෙකටම අහගෙන ඉන්නවා.

0: අපට කළ හැකි උපරිමය කරන විට නොසිතන පුදුමාකාර දේවල් අපගේ ජීවිතයට ලැබේවි. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා
1: පහසු වෙලා
0: පැඩි
1: වෙලා අංක එකයි ලග්න එකයි
0: සියක්ම

ගුවන් සමුළුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහමෝස්ත කැපීම නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නින් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 හයිසියයි 18.21 නම්බ

0: Veloma nakrana ngikul hai vinadi tistunai dan velava.
1: Darshaka bahar pura pittala bahar karane Sri Lanka janata vishwasi peno. Kine bagguda chanika brastina sarmeiro dunulu pittala pahanitulu. Siluma pittala avashitavyan venuvain chanika brastina numara parikiri bagguda.
2: Warta pibar lakambuni kooti ate NLV tanare tahani adukraye gupyal kooti dahatunu name ata ikmamu dabranta sukrite agalabatiri patiye sangvartan දැනන්ත ශක්තියක් ප්‍රේමෙන් ඔබත් දෙනවා රටක් දෙනවන ජාතිය මහ කන සම්පත තනනිදහ

0: weekend එක happening කරගන්න.
1: එතන බෙරාතොරට දැක්සිද.
2: Oh god.
1: එක දෙකට එක පෙරට. සිසුරාදා උදේ 10:00 දවල් 12:00 කල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita.

0: Boomerang Fracture.
1: Travel with Supreme.
0: Sakeda.

වෙලා දැන් වෙලාව ඒකන්නේ යන්න වෙලාවත් ටිකින් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ළඟ ළඟටම වෙනව කියලා කොහොම හරි මම සුරක්ෂිතව පරිස්සම් කරගෙන ලියාගත නම් ටික මතක් කරන්න තමයි මේ ලෑස් වෙන්නේ. මොකද මට ඉක්මනි මමතක වෙනවා, අමතක වෙන්න කලින් ලියාගත්ත නම් ටිකත් අමතක වෙන්න කලින් නම් ටික මතක් කරන්න තමයි ලෑස්ත වෙන්නේ. මම යනවා අපේ TikTok live එක පැත්තට, මත් නැත්තම් WhatsApp එක පැත්තටද. WhatsApp එක පැත්තෙන් උපුල් ජයවර්ධන අපි වහගෙන ඉන්නවා ලස්සනම ලස්සන සින්දුවකට. ඔවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි උපුල් කිව්වන්න. උපුල් ආය කියපු විදිහට මම හරිම ආදරෙන් ඔයගේ පවුලේ හැමෝම එකතු කරගන්න ඉල්ලෙක් සින්දුවට. ඒත් එක්ක TikTok එක පැත්තෙන් නාලක වසන්ත ඉන්නවා වගේ මනුත්තරා විශ්ෂු අමිත් එතකොට මිහින් මිහිරංග හිරාජ වගේම බටි තිමිර ඉන්නවා කවිශ්ව. එතකොට ඩිලා එවිතරක් නෙවෙයි තව කැට්ටියක් ඉන්නවා. ධනුෂ්ක සඳ රුවන් ඉන්නවා වගේම හසිත ප්‍රසාද ඉන්නවා සඳ රුවන් ඉන්නවා. රංෂා හිටියා එතෙක්කම එන් මදුෂංක ඉන්නවා

0: රේඩියෝ
1: මෙලෝ මතක් කරන්න 11 විනාඩි 46 ආයේ දැනලාපා
0: උසස් මුතපේ අත්‍යවශ්‍ය බණ්ඩ ඉවිනේ අඩු මුනිලට ගත හැකි නවතම සුපිරි වෙලන් සර්චාලය කසල් කර ග්‍රීන් සුප ශාකා මාන්තලේ අතරගිරිය කඩුවෙල ගන්නේ මුල්ල නාරමල් සාගම්පල කසල් කර සමූහ ව්‍යාපාර හසාමනුවට අමතන්න
1: දශක පහක්ම අපිරිතල බාධකරගේ ශ්‍රී ලාංකයේ ජනතා විශ්වාසය තිබෙනෝ කිරිපත්ගොඩ චාරික ගස්ටේන සම්බේරෝ දොරනු පිත්තර පහනතනෝ සෙල්ලුම පිරිතල අවශ්‍යතා දැන්තෙනුවෙන් චාරික ගස්ටේනස් නුමන පාල කිරිපත්ගොඩ
2: ගොඩෙන්න ගොඩෙන්න ගොඩෙන් ටිකට ගන්න කාර්තිය ගොඩවෙන්න වස්ස ගන්න හදන්නේ
1: Molly, call 911 please. Hey, I've been on second to another. On a camera, did I take a posture here? Aya, I pretty ticker the punctuality.
3: Peter are told the way my hit day. And hey, Molly, I'll put a carter as big leader than top.
1: Aya, me? Sindhu, you know, Dana, wanna? චුට්ටක් අපිට ගැලපෙන්නදාට හරිද?
3: හරි හරි හරි මේ කොහොම ආවත් දවල් 12ට අපි යහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතම මෙතන කොතනත් සතියදවස් පහම

0: මෙච්චර ඉක්මනටු බේලාද හදත් එකම රුටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මෝනේ ගන්න පේස්ට් එක. මොකද අනේ ඔය මේස්ට් එක පටලා පේන් මුත්ත හරියට දාගන්නකෝ.
2: Welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනා වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
1: Welcome show. අනික

0: කියපල දැනන්ත ශක්තියක්වෙමින් ඔබන්තිල බාපතත්තරවන ජාතිය මහදන සම්පත තනනිතහනය ප්‍රදීතෙන ඔබත් කොරිදතයකුමන්
1: ලබීන තාක්ෂණයෙන් නියම බාරක සරිලන්න ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපද වන GI බොක්ස් පානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

Ekulhai bula de hatalis navay ay den velavay kyanne. අද තවසට මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙමනම් ඉතින් දුකින් මුණත් යන්න සිද්ධ වෙනවා. හැබැයි තව පුංචි සතුට හිතෙන දෙයක් කියලා මතක් කරන්න තියනවාද කියලාට මම ආයමත් මේ වීකෙන්ඩ් එකේ ඉරිදා දවසේ ඔයාව හම්බ වෙන්න සත්‍යන්තේ ඉරිදා දවසේ මම ඔයාව හම්බ වෙන්න ඉතින් ඒ නිසා මම ගියාට දුක් වෙන්න එපා හරිද? මම ගියාට අපෝ විවි දැන්නවා. හරි එහෙමනම් ඉතින් යන තමයි ලෑස්ති වෙන්නේ. යන්න කලින් කෙනෙක් ඉන්නව මට මතක් කරන්න. නීලම් මාරින් චාරුණී කතා කරා යාගේ හොඳම යාළුවා රමණිවත් එකතු කරගෙන සුමසිරි මැදකද මහත්මකින් අස්සරම ලස්සර සිංදුවක් දෙන කියලා තමයි කිවිතින් ඕන සිංදුව ලෑස්ති කියලා තියෙනවා. එහෙමනම් ඉතින් ඒ සිංදුවේම සමුගැන තමයි ලෑස්ති වෙන්න ගිහිල්ලා එන්නම්. සතුටි පරිස්සමින් අතරින් ඉන්නුනේ එක්කම මගේ ටික්ටොක් ලයිව් එකට එකතු වෙච්ච යාළුව හැමෝටම හරිම ස්තුතියි දෙන්න හරි මාද්‍රේ. ඉහිලෙන්න සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හරිද? නිගිට මහගෙනේ නසුන වේ දශම එකේ නසුන වේ දශම තුරින් සුප්‍රීම් රේඩියෝ මොකද මම ගියාට අපේ මැක් එනවා. බ්‍රෙක්ෆස්ට් ෆ්‍රයිඩේ අරගෙන එහෙමනම් දෙකටම ඔය විදිහට මහගෙන ඉන්න වෙලාවක් මතක් කරන්න. 11 වෙනිදා 15 දැන් මම මලේෂියා

0: සිහින තිනන චෑක් ලහේ දවසකච පාර කියන්නේ එන්නම්පී සුපදවසක්
1: සුපදවසක්
2: අන්නත්වෙලා
1: පහසු වෙලා දැඩි වැඩි වෙලා අංකයි දෙකයි
2: සියක්ම ඔබයක්ලි
1: අංක එකක් ගැලපුනාම
2: රුපියල් දහස් නාති
1: අංක දෙකයි අන්න එකයි
2: දෙදහස් පන්සියක් අපේ අංක තුනට
1: පනස්දාහ
2: ප්‍රමාණ අංකයට රුපියල් විසි පන්දාහ
1: අංක තුනයි ලක්න එකයි ලක්ෂ පහත ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුපර් දවසක්
3: දවස සුපයි සීනතිනයි සුපර් දවසක් චාත් කරුතරේ මණ්ඩලය.

Friday. අයිබුවන් සුබම සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දවල් 12:00 විනාඩි 9යි. ෆිමසුන වේදශමකේ නසුන වේදශම තුනෙන් මේ හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. අද ලස්සනම ලස්සන සිකුරාද දවස. සිකුරාද කියලා කියන්නේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ ක්‍රියාත්මක වෙන දවස. සුප්‍රීම් රේඩියෝ අහනවා දන්න. ඉතින් උදේ ඉඳන් හවස් වෙනකන් ඔයාලට හැම ප්‍රෝග්‍රෑම් එකක්ම TikTok live බලන්න පුළුවන් කියලා මතක් කරන්න ඕනේ. යන්න කෙලින්ම TikTok පැත්තට. කෙලින්ම යන්න බෑ, ෆෝන් එක අතට අරගෙන ෆෝන් එක unlock කරලා යන්න TikTok app එකට ගිහින් search කරන්න. Supreme Radio කියලා නම් අපි live එක පටන් ගන්න තියෙනවා. හිමිදිරි උදෑසන ඉඳන් හවස් වෙනකන් ඔයාලට live බලන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් ඔක්කොම හැම ෆ්‍රයිඩේම. ඉතින් මතක් කරනවා අපිව ෆොලෝ කරන්න කියලා. ඔයාලා මතක් කරනවා ඒක මතක් කරන්න ඕනේ. අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යෙන්ම අපි ෆොලෝ කරලා තියාගන්න. Insta page එකක් තියෙනවා, Insta page එකත් අනිවාර්යෙන්ම අපිව ෆොලෝ කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් කියනවා. YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න හිතවතුනි. ඉතින් ඔහොම තමයි ඉස්සරේ හෝම්වර්ක් ටික ඔය වගේ කිව්වා. දැන් අපි අහන්න පුළුවන් විදි කීපයක් තියෙනවනේ. අද දවසේ විශේෂයෙන් අපි හරිම අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයා ඉල්ලන වෙලාවට ගැළපෙන සින්දු අපි ඔයාට ලබා දෙන්න සූදානමින් ඉන්නවා හේතුවතුනේ. එහෙනම් ඉතින් ප්‍රමාදයේ පසුතැවීමට හේතු වේ කියලා හිතාගෙන ඉක්මනට අපිට කෝල් කරන්න 01 1 2 510 510. ඔයාලට කැමති කෙනෙක් අපි මතක් කරන්න සූදානම්. ඕන කෙනෙක් අපි සින්දු වලට එකතු කරගන්නත් සූදානම්. මේතක මතක් කරන්න ඕනේ WhatsApp අපේ chat එක on වෙලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ chat box එකට message ඕන තරමක් දාන්න. 01 0108 893 893. ඔයාලට සිකුරාද කොහොමද, අද දවසේ කොහොමද, අද දවසේ මොනවද තියෙන plans, ඒව අපිත් එක්ක කතා කරන්න ඔයාලට හැකියාව තියෙනවා. TikTok live එකට ඇවිල්ලා message එකක් දානවා නම් එහෙමයි, WhatsApp එකට ඇවිල්ලා message එකක් දානවා නම් එහෙමයි, අපේ hotline එකට call කරලා කෙලින්ම මට කියනවා නම් එහෙමයි. ඕන එකක් ඔට්ටුයි පුතා. එහෙනම් අපි වැඩි පටන් ගන්න හදන්නේ ලස්සනම ලස්සන සින්දුරියක් අපේ ගෑංගේ අද අපිට දීලා තියෙනවා. කාලයක් අපි අර අපි මොකද කියන්නේ අපි බිව අග රැඳුණු ගීතයක්. දැන්ටත් අපි සෑහෙන ආදරේ මේ දවස්වල සෑහෙන ජනප්‍රිය ගීතයක් සිහින හොරා.

0: කඩවිල ගැනීමුල්ල නාරමල් සදම්පුල
1: දශක පහත්වර පිත්තල බාධිකනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ ශාමික බ්‍රස්තේන සවනේරු දොරලු පිත්තල පහන් උතුලෝ සිලුම පිත්තල අවශදා දැන්වෙනුවෙන් ශාමික බ්‍රස්තේන නුමම පරි කිරිපත් ගොඩ
2: අවසාන ප්‍රශ්නය අර්ශ පීතමු අයිස්රහ දෙන්නේ ක්‍රන්ඩුවනෝ වගකීමක් තියෙන පුරවැස්සෙක් හැටියට ඒ වෙලාව යුතුක මූකද
1: මන්නම් කරන්න වඩිවෙන එක මොකද නැත්නම් පිටිපස්සින් නයට මොද බලියක් පලාගන්න වෙන්නේ නෑනේ
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට කෙම්බ ඩවුන් අර

0: හදත් එක්කම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස්තර පටලා පේනත්ත හරිට දාගන්නකෝ.
2: The welcome show. කලවලින් කම්මැලි කමෙන් පටංගන උදෑසන හිනාවෙන ආසවෙන් පටන්ගන්න දු පටංගලුලා සතිය දවස් පහෙම උදේ හතට The welcome show.
1: අනුග්‍රහය
3: වාර්තාකට වාර්තා කබලි කෝටි අටේ එන්නේබී තරග සහනය දුතරයිය ගුපියන් කෝටි 13 9 8 ඉක්මවු දැවන්ත සුපිරිකාය ලබා දෙමින් පාටියේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබ දෙනවා රටත් දෙලමින් ශාක්‍යයේ මහත්තන සම්පත අනුග්‍රහණය බෙදදීගෙන ඔබත් කෝටි ප්‍රචේක වන්න
2: මෙල්ටෝල් ඉස්සරදය උන්න සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා එක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

ඔබ එන්නකෝ මාස්ලයා වෙලාව දවල් 12යි විනාඩි 20යි. අද ඉතින් අඩුවෙන් කතා කරලා වැඩියෙන් ඔයාට ලස්සනම ලස්සන සින්දු දෙනවා. අපි වනමානට ආසාවේ සින්දු යවන්නේ ටිකක් දුරු රටකට, ඈ දුරු රටකට යවන්නේ නව ශ්‍රීලන්ත පැත්තට. තමයි අපේ අංජුනියක් අපෙන් ඉල්ලලා තිබ්බේ. ඉතින් මේ වෙලාවේ TikTok live එකේ ඉන්න ගොඩක් කට්ටිය ඉන්න, අපේ ගොළුන් එකතු කරගන්නම්. අපේ කුමාර මැක්ස් ඉන්නවා, ගේෂු ඉන්නවා, අංජුනි ඉන්නවා, දමිත ඉන්නවා, ඒත් එක්කම සංජීව ඉන්නවා, ඒත් එක්කම සුජා ඉන්නවා. මේ හැමෝම එකතු කරගෙන තමයි අපි මේ ලස්සනම ලස්සන සින්දු අහන්නේ. දමිතවත් එකතු කරගන්න බොහොම ආදරේ. ඒත් එක්කම දේශාන් ඉන්නවා, නපුරි සඳලංකාවෙන් තාරුණි ඉල්ල තියෙනවා ප්‍රියා සූරිසේන මහත්තයාගේ සිංදුවක් දෙන්න පුළුවන් ද අයියේ කියලා. ඕකේ මම පර්මිෂන් ලබා ගත්තා අපේ ගායංග අයියගේ. එහෙනම් අපේ සිංදුව දෙන්න තමයි ලැස්ති වෙන්නේ. ඔයාලට පුළුවන් ඉක්මනට මේ පැත්තට කෝල් එකක් දෙන්න 01 2 510 510. එහෙම නැත්නම් ඔයාට පුළුවන් 0718 8383 83 මේ පැත්තට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න. මේ සින්දුව ට්‍රිප් යනකොට එහෙම අපි අනිවාර්යම කියන සින්දුවක්. මේ සින්දුව දැන් අපිට එච්චර අපි පොඩි කාලේ මේ සින්දුව ඇහුන් නැති වුණාට දැන් අපේ අම්මලා තාත්තලා තරුණ කාලේ ඉස්කෝලේ යන කාලේ මේ සින්දුවේ ඇවිල්ලා තියෙන්නේ. මේ කොච්චර නම් ලියුම් වල මේ සින්දුව ලියෙන්නේ නැද්දනේ? අපි TikTok live එකේ එහෙම කටි ඉන්නවනම්, අපි වහගෙන එහෙම කටි ඉන්නවනම්, අපි ඉක්මනට කෝල් එකක් දීලා විස්තරේ කියන්න. අපි ආසයි අහන්නේ ඒවා. 12:12 2:22

0: ප්‍රේම් රේඩියෝ
1: දර්ශක ඔබහක් වර අපිතල බාන්ඩිකරගේ ශ්‍රී ලංකයේ ජනතා විශ්වාසය දේනෝ කිරිපත් ගොඩ චානික ්‍රස්ටීන සම්මීරු දොරුණු පිතර පාන්නතුලෝ සිල්ුව පිතර අවශ්‍යතා දැන්වෙනුවෙන් චානික ්‍රස්ටීනස් නුවර පාර කිරිපත් ගොඩ

0: ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසම.
1: අනේ මහරජතුමනි, මගේ මයිලකින් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ දැම්මෝ
0: ඈ හැබෑවට.

වෙලාදවදුල හයි විනාඩි 34යි හිතවතුනි අයබෝවන් සුබ දහවල කියලා නැවතවතාව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙලාව අපි වහන්න පටන් ගත්තු බලන්න පටන් ගත්තු කට්ටිය ගොඩක් කියනවා. ඉතින් ලයිව් එකට එන්නවට අවස්ථාව තියෙනවා කියලා මතක් කරනවා. දැන් ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ දෙනා ලෝකෙ ඉන්න ලංකාවේ අපේ බොහෝ දෙනා අපි වහගෙන ඉන්න අපි හැර සතුටුයි ඒ පිළිබඳව. ඉතින් අපිත් එක්ක මැලේසියාවෙන් අපේ වෙබ්සයිටින් අපි වහගෙන ඉන්නවා කීප දෙනෙක් මතක් කරන්නම්. කමල් අයියාතුළු පිරිස අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය බොහොම ආදරෙන් අපි එකතු කරගන්න. ඒත් එක්කම අපිට මැසේජ් කරලා තියෙනවා ඉජි අනුර පුස්සලවතින් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ඒත් එක්කම උපුල් මතක් කරනවා ලක්ෂ්මන්වත් මතක් කරන්න මොනේ මඩ පාත වැත්තෙන් අපිට මැසේජ් කරලා තියෙනවා. එතකම අපි ශරක අයිබුවන් හයි වීවා කියල ප්‍රාර්ථනා කරලා තියෙනවා. හයි ශරක කොහොමද ශෛලි අපි වහගෙන ඉන්නවා සින්දුවක් කියලා තියෙනවා. අපි බලමු ඉක්මනට මේ සින්දුව ලබා දෙමු. හසිත පෙරේර අපිත් එක්ක ඉන්නවා අපි වහගෙන ඉන්නවා. ගිෂු අපි වහගෙන ඉන්නවා ලස්සනායි කියලා දාලා තියෙනවා. සංජීව හයි කියලා මැසේජ් එකක් අපිට දාලා තියෙනවා. මේ විදිහට තමයි කට්ටිය අපි වහගෙන බලාගෙන ඉන්නේ. වෙබ්සයිට් එක වැත්තේ තව කීප දෙනෙක් අහගෙන ඉන්නවා. අනුෂව මතක් කරනවා අපි ඒත් එක්කම ජසින්තා මාලවතීවත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා. අපේ ජැක්පොට් අයියා ඉන්නවා අපිත් එක්ක. ඉතින් එයාව මතක් කරන ගමන් අපි යනවා ලස්සනම ලස්සන ටැමිල් සින්දුවක් අහන්න. මේ සින්දුවට අපි වහගෙන රටේ දැන් අපි වහගෙන ඉන්න කට්ටියවයි ලංකාවේ නම් දෙසින් අපි වහගෙන ඉන්න සියලු දෙනාවයි අපි එකතු කරගන්නවා. රයිට්. අද නම් මන් දන්නව ඉතින් සිකුරාද කියලා කොහොමත් කම්මැලිකමක් තියෙන දවසක් නෙවෙයි. අයෝධ්‍යාවත් අපි එකතු කරගන්නවා මේ සින්දුවට. ඉතින් මොකක් කරේ කම්මැලිකමක් වාට හිතේ තියෙනවා නම් ටිකක් සද්ද වැඩි කරලා සුපිරි වීඩියෝ අහන්න.

0: අත යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
1: අද ඉතින් නිවාඩු දවසනේ සර්. ඒක දිගට නාන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
0: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්නේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා යන හරිනේ.
2: Morning Sunday, happy Kanakanda. Galloping above music finder.
3: Supreme Music Sunday.
2: Inida, Udena Theater.

0: දශක පහත් පුරා පිටල බාහිරකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චානක බ්‍රස්තේන සමීරු දොරලු පිටර පහන් නූතලෝ සියලුම පිටර අවශ්‍යතා දැන්වෙන් චානක බ්‍රස්තේන නුවර පාරිකිරිපත් ගොඩ
1: සමුළු වලක පදකම් කුසලාන පාසල් ඉල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණය හොඳම නිමාවකින් මෙලන් විල ඔත්මින් තාක්ෂණ ස්වැතින් අමතන්න බිින්දු අය තාතයි හයිසියයි දාතයි විසි එක ඔන්න සුපරුම් රේඩියෝ පොඩ්ඩැංගු දෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණවිඩය කියන තමයි මං මේ හදන්න ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩැංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. කුංචිවල්ල දන්නවනේ මේ උදා උනේ පින්බර පොසොන් මාසෙ. ඉතින් මේ පින්බර පොසොන් කාලෙදී කුංචිවල්ල දකින දේවල් පොසොන් උත්සවයේ සම්මරණ විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893ට වට්සප් කරන්න. මතක තියාගන්න දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිටන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩැංගි දර්ශන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පැතුන
2: ප්‍රකට බිරිියන්න පසියන් දාන සපාතු ගත්තුත්තේ මතාවන දාල වශයෙන් ලංකාමදී ලක්ෂ තුනක් හතරක් වගේ වෙනවා පිට වැඩිවෙන්න පුළුව
3: නකතරක්
2: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපතු දෙක වෙනස් කරලා තියෙන ඒක හාමුලින් හදලා තියෙනන්න පුළුවන් කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවෙන්න පුළුවන්නේ කවුරු කොහොම මොන සබද්දු රැම්ම මොන පහසුකමින් හැදුවත් ඔය දාගවිද්දී එක පුංචි වැලිකරයක්
3: ගොබ්බරින්
2: අපිට එක විදිහකට ඉන්න බෑ යන ගමන මග නවත්තලා සබද්දු ගලවලා වැලිකට අයින් කරගන්නම වෙනවා අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන පුංචි වැලිකටය අපි යන ගමන නවත්තන අපි යන ගමන අදපන කරන
1: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට අසුනවයයි 1 අසුනවයයි 2

මොකක්ද මේ පැදුරු සාජ්‍යයක්. හරි ලෝක මියසිකල් ෂෝ වලටත් අපි යනවානේ, ඉන්ඩෝ කොන්සර්ට් වලටත් යනවා, හැම එකටම අපි ඉතින් කැමති. ඒ වුණාට අර ගමේ ඇහෙන නේ, අපි අර පාටි එකක් දානකොට කියන අර ගමේ සීයල සෙට් එකක් එකතු වෙලා කියන, ඊට පස්සේ මේ ඒ වයිබ් එක ඒක අපිට පස්සෙන් විස්තර කරන්න තේරෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඉතින් 242 ලගේ අපි දෙනවා ගමේ සද්ද. බලන්න මේ සද්ද හුරු විදිහ කියලා.

වෙලාව දවල්ද 12යි විනාඩි 49. අපි ඊළඟ පැයට යන්න හදන්නේ, ඊළඟ පැයට යන්න කලින් අපිව බලාගෙන ඉන්න කීප දෙනෙක් ඉන්නව මතක් කරන්න. නිමාශ රත්නායක අපිව බලාගෙන ඉන්නවා. අද මේ කුවේට් වලට මේ ගොඩක් කටේ සිකුරාදා නිවාඩුවක් තියෙනවලු. දැන් මම පිට මේ ටික දවසක ඉඳලා දැනගත්තේ සිකුරාදා සෙන්සුරාදා නිවාඩුවලු ඉරද වැඩලු. ඉතින් ඉරද වලට ඔෆිස් ඉන්න ගම මියුසික් සන්ඩේ යහන්න පුළුවන්, සිකුරාදාකට ඉන්න ගමන් රික්වෙස්ට් ෆ්‍රයිඩේ යහන්න පුළුවන්. බලන්න හිතවතුනි සියලු දෙනාට සරණ ආකාරයට තමයි සුප්‍රීම් රේඩියෝ අපි හැමදේම නිර්මාණය කරලා තියෙන්නේ කියලා අපි තම නිර්මාණී ආඩම්බරකින් කියනවා. එම් බර වැඩි තමන් දෙකේ හරි කොහොමරි කමන්නේ. රයිට් අපි නිමාශ රත්නායක අපෙන් ලස්සන සින්දුවක් කියලා දිනයි ඉල්ලපු සින්දුව මේට එම්මගේ දෙන්න බැරි වුණා. අපි එහෙම ලේසියෙන් අතහරින්නේ, අපි දෙනවා ලස්සනම ලස්සන ගමේ සද්දෙට. දැන් අපි කවුරුත් කැමති දෙන අවුරුදු කාලට අපේ ගමේ තියෙනවා මොකක්

0: පෙටල පිපේ. සිහින තිනන චෛත්‍රාහේ දවසකට පාර කියන්නේ NLP සුපදවසක්.
1: සුපයි සිහින දිනයි සුපදවස ජාතිකතරේ මට.

ගුවන් වෙලාව දවල් එකයි විනාඩි 10 හිටවතුම එෆ්එම් අසුන වේදශමකින් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ තමයි ඔයා මේ විදියට අහගෙන ඉන්නේ. ඉතින් වාට පුළුවන් අපිට කෝල් කරලා මැසේජ් කරලා නේ වාගේ හිතේ මොකක් හරි සින්දුවක් තියෙනවනම් නේ හැමදෙම කියනවා වගේ සින්දු කියලා කියන්නේ නිකම්ම වචන. ඊට පස්සේ ගායනය වාදනය විතරක්ම නෙවෙයි සින්දුත් එක්ක අපිට සෑහෙන්න මතක තියෙනවා. මන් දන්නවා කට්ටිය මාත් එක්ක එකඟ වෙයි කියලා සින්දුත් එක්ක පුදුමාකාර මතක ගොන්නක් තියෙනවා. පොඩි කාලේ වෙන්න පුළුවන් කැම්පස් යන කාලේ, ඉස්කෝලේ යන කාලේ, බෙඩට යන කාලේ, ට්‍රේන් එක යනකොට, බස් එක යනකොට, ඊට පස්සේ ප්‍රේම කරනකොට මේ එක එක තැන්වලදී එක එක විදිහේ සින්දු අපිට මතකේ හිටලා තියෙනවා, මතකේ හිටලා තියෙනවා. ඉතින් මේ මතකත් එක්ක මතක අවශ්‍ය ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති සින්දුවක් වෙලාවට ගැළපෙන සින්දුවක් තියෙනවා නම් මේ පැත්තට TikTok පැත්තට ඔයාලට මාව බලන ගමන් අපිත් එක්ක කතා කරන්න පුළුවන්. TikTok live එකට එකතු වෙලා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 0718 83 83 83 අපි WhatsApp දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකම එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් 0112 510 510 අපි හොට්ලයින් එක තියෙනවා. ඒකට දුරකථන මුතුමක් ලබා දෙන්න. සිකුරාද කියලා කියන්නේ කොහොමත් රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ අපි ඉතාම අඩුවෙන් කතා කරලා වැඩියෙන් සිංදු දෙන දවස. ඉතින් හන්සන අපිත් එක්ක ඉන්නවා නුවර පැත්තේ. ඒත්කම නුවර මැණි කියලා කට්ටියක් ඉන්නවා අපි බලාගෙන. නිමාෂ රත්නායතුරු පිරිස ඒගොල්ලන්ටත් දෙනවා සුගත් එකතු කරගනවා. හිරුනි පෙරේරා මේ දැන් අවයවත් එකතු කරගෙන අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. දමිත් අසංක මොකද්ද සින්දුව? මගේ හිත ගාව දඟ දාපු මනමාලි, නුඹ ගිනි තියලා මල්ලේ හන කොහෙදෝ ගියේ.

0: වාර්තාවක් වාර්තා කබලින් කෝටි 8 NLB තරණය සහනය දුකරයි රුපියල් කෝටි 13 නම්බේ අත ඉක්මවු දෙමන්ත සුපිරිතය ගලපා තිබෙන ප්‍රාතිය සංවර්ධනයට දෙමන්ත ශක්තියක් වෙමින් ඔබ දෙනවා රටත් ඒද වෙන ජාතිය මහතම සම්පත තනු නිධානය බිල දෙදෙන ඔබ කෝටිපතියෙකුවන්
1: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම නවීන ලෙස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන් විල ඔප්නින් ප්‍රඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.1 6.18 22 අවසාන ප්‍රශ්නය ආචාපි හිතමු අයිසරහ දෙන්නේ කණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසි හැටියට ඒ වෙලාව යුතුක මොකක්ද
2: මන්නම් කරන්නේ වල්විරේක මොකද නැත්නම් පිටිපස්සින් නයිද හොඳ බලිය පලන්නන්න වෙන්නේ
1: නෑනේ ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හබරද ටෙම්පෝ ඩවුන්

0: දත්තෙක්කම රෝගීන් එක.
1: අනේ පුතේ, ඔය ටූර් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නත් හරියට නාගන්නකෝ.
0: Welcome show. Colorful comedy come in padanga na udasana. Hina vela aasare. Watanna vela du padanga vela. Sati ravas pahima. Udhe hatata. Welcome show.
1: Anakraya.
0: Meltdown.

රෝග තමයි පිටරට විස්සර. ඉතින් මේ යන්න කලින් දෙපාරක් තුන්පාරක් නෙවෙයි හරි විදියට යන්න කියලා තමයි ඉතින් අපි කියන්නේ. ඔය සින්දු වලින් දැක්කම මම කිව්වේ, ඔය සින්දු වලින් කියන්නේ මේ නිකම්ම නිකන් දේවල් නෙමේ, කිසිම කීර්තයකනේ නිකම්ම නිකන් දෙයක් නෙවෙයි කියන්නේ. සමහර වෙපින් ඇති මොන මොනාරි අපිට වැඩක් නෑ. කොමුණත් සින්දු කියන්නේ සින්දු නෙමේ, රස විඳින එක එක නාටිකේ රස තියෙන. ඉතින් ඒකේම තමයි බොහොමාර. ඉතින් අපි රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහනවා නම් වාට එක එක විදිහනේ, එක එක ආකාරයේ එක එක ආකාරයේ සින්දු අහන්න පුළුවන් කියලා මතක් කරනවා. එහෙනම් අපිට කතා කළා මේ රත්මලානෙන් රෝසාන්ටි. රෝසාන්ටි ඉතින් බොහොම ආදරෙන් හැමෝම මතක් කරා මේ වෙලාව අත්තිදී කිව්වා. ඉන්නේ අත්තිදී ඉරියත් මේ අපිව හරිගෙන ඉන්නවා කියලා කිව්වා. ඉතින් හැමෝම මතක් කරන්න කියලා කිව්වා. ඉතින් අපි ඔයගොල්ලන්ට හරි ආදරේ. එතකම අපි ඩුබායි වලින් අපි වහගෙන ඉන්න සද්දෙටම අපි අනුරාධවත් එකතු කරගෙන අපි ආවා. ලස්සනම ලස්සන සින්දුවක් හඳ සමහර කට්ටිය මේ වෙලාවේ ඉලන සින්දු දැන් වෙලාවට ගැලපෙන්නේ නැතුනහම අපිට දී ගන්න විදියක් නැහැ. හැබැයි එහෙම කියලා අපි ඔයගොල්ලෝ අතාරින්නේ හිතවතු ලස්සනම ලස්සන සින්දුවකට ඔයාව එකතු කරගෙන මිසක් අපි යන්නේ නැහැ. ඒ නිසා මේ කට්ටියම එකතු කරගෙන අපිට කෝල් කරපු කලුතුරින් කැලුම් කතා කරලා දේශප්‍රිය මාවනෙල්ලෙන් කතා කරලා මේ සියලු දෙනාම එකතු කරගෙන මේ වෙලාව අපි ලයිව් එකේ බලන් ඉන්න හැමෝමත් එකතු කරගෙන අපි යනවා මේ සින්දුවර අනිවාර්යෙන් කට්ටිය කැමති. දැන් ඩුබායි අපේ අනුරාධපුර සෙට් එක අපි වහගෙන ඉන්නවා. දමිතවත් මතක් කරනවා, ඉස්සුරුවත් මතක් කරනවා. මේ හැමෝම එකතු කරගෙන අපි යනවා මිල්ටන් මල්ලවර චිමිටියක් කහන්න. වෙලාව දවල් 1:22 දැන්.

කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් දක්ෂතා ඉදිරිපත් කරන්න, වැඩසටහන ඉදිරිපත් කරන්න, අපිත් එක්ක එකට එකතුලා වැඩේ කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාව ලබා ගන්න කියලා මතක් කරනවානේ විශේෂ පොඩ්ඩ වැඩසටහනට විල්ල වගේ දක්ෂතා ඉදිරිපත් කරන්න අවස්ථාවක් වෙනවා අපේ ජයග්‍රාහී චිත්‍ර හිමි පොඩිත්තන්ට. එහෙනම් විශේෂ වන විදියක තමයි ඉක්මන් කරන්න අපේ ලොක්කෝ හංගින නම් අපේ ගෙදර ඉන්න පොඩ්ඩොන්ට මේ අවස්ථාව අරන් දෙන්න කියලා මතක් කරනවා. රයිට්. දැන් අපි කියන්නේ යන්නේ මේ මොරටුවේ නම් ඩිලිවරි එක ගැන අපේ සාමල් රවින්දු කවිනු ඇතුළු මේ පිරිස අපි වහගෙන ඉන්නවා කියලා තිබ්බ. ඉතින් අපි කෑංගයකින් ඉල්ලි කෑංගයකින් තවසර අරගෙන මේ අවසර යන්න බෑ සිංදුවක් දෙන්නකොට මේ අසංග ප්‍රියමන්ත වීරිස් මහත්තයාගේ සිංදුවක් දෙන්න පුළුවන්ද, දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා කිව්ව කට්ටිය මතක් කරන්නේ කියලා මේ වෙලාවේ වහගෙන ඉන්නවා කියලා. රයිට්. ඉතින් දැන් අපි එක එක මල් ගැන කතා කරනවානේ. ඒ අරලිය මල් ගැන කතා කරනවා, රෝස මල් ගැන කතා කරනවා, ඊට පස්සේ දෙහි මල් ගැන කතා කරනවා. දැම්ම කතා කරන හදන්නේ සියඹලා මල් ගැන.

රයිට් අපි මේ ආපෝ සරක් ඉක්මනට ආවේ මේ විශේෂ ආරංචිකුත් කියන්න තියෙන ඒකත් එක තව අපේ යාළු කට්ටියක් අපි වහගෙන ඉන්නවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ අපේ පොඩ්ඩ වෙනුවෙන් අපි සූදානම් කරලා තියෙන ලස්සන වැඩක්. ඒ තමයි පොසොන් පොහේ නිමිත්තෙන් තමයි අපි මේ වැඩේ සූදානම් කරලා තියෙන්නේ. පොසොන් පොහේ ගැන ඔයාට හිතන දේ වයස අවුරුදු 12ට අඩුන ලස්සන චිත්‍රයක ඇඳලා ලස්සන චිත්‍රයක් ඇඳලා ලස්සන ඒකෝපලයක් අරගෙන ලස්සන චිත්‍රයක් ඇඳලා පැහැදිලි ඡායාරූපයක් අරගෙන ඔයාගේ නම ගම විස්තරත් ඒ චිත්‍රේ ලියලා පැහැදිලි ඡායාරූපයක් අරගෙන අපේ වට්සප් නම්බරේ වට්සප් කරන්න. මතක් කරන්න නම්බේක 0718 89 83 0718 89 83 කියන අපේ වට්සප් නම්බේකට වට්සප් කරන්න. මේ මාසේ ඒ කියන්නේ ජුනි මාසේ 25 වෙනිදාට කලින් වට්සප් කරන්න ඕනේ. වයස අවුරුදු 12ට අඩු පොඩ්ඩක් තමයි මේ වැඩේට සහභාගී වෙන්න පුළුවන්. මොකද දැන් මේකේ ලැබෙන අවස්ථාව දැන් අපි හැම වෙලෙම කියන අවස්ථාවක් ලැබෙනවා කියලා. අවස්ථාව තමයි ජයග්‍රහී චිත්‍ර හිමි අපේ පොලිතණ්ඩ පොඩ්ඩන්ගේ උදෑසන වැඩසටහනට ඇවිල්ලා අපිත් එක්ක එකට වැඩසටහන ඉදිරිපත්

0: වහන්සේගේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ ශාන්තික බ්‍රාස්තේන සංවේරු දොරලෝ පිටර පහන්තලෝ සිලුබ පිටන අවශ්‍යතා මැන්වෙන් ශාන්තික බ්‍රාස්තේන නුඹර පාර කිරිබත්ගොඩ
1: ඇහෙන අහන කතාද රස කතා ඇහෙන පෑතුන
2: කට බිලියන පතියන් බලන්න සපාතු ගත්තොත් එහෙම සාමාන්‍ය දළ වශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
0: මෙලාව ලක්ෂ 3ක් 4ක් කරන්නේ.
2: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපාතු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙනවෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපාතු තියනවා වෙන පුළුවන් නේ. කවුරු කොහොම මොන සපත්තුව දැම්මා මොන පහසුකමින් හැදුවත් ඔය දාගෙන ඉද්දී එක පුංචි වැලි කඩයක් ගොත් මොකද
0: වෙන්නේ
2: රිදෙන අපිට එක දෙකට ඉන්න බෑ යම ගමන මග නවත්තලා සපත්තුසේ ගාවල වැලි කඩේ අයින් කර ගන්නම වෙනවා අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන පුංචි වැලි කඩේ අපි යන ගමන නවත්ත අපි යන ගමන අඩපණ කරනවා
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට වෙලකම් ෂෝ
0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන් හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ එයානේ සුප්‍රීම් රේඩියෝ

0: පුළුවන් නේ.
1: හැඩකාර තගකාර පොඩි තොප් වෙනුවෙන්මයි.
0: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ හයේ ඉඳන් හත වෙනකම්.

රාපිත්තල බාර කරනේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබල්ගොඩ චාමික ද්‍රස්ටේන සමීරු දුරලු පිත්තල පහන්නතුලෝ සිලුව පිතල වශධර්මයන් පැටුවෙන් චාලික ද්‍රස්ටේන නුවර පාර කිරිබත්කොඩ.

0: ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද තවසව
1: අනේ මහරතුමනි මගේ මායියකින් විසුමක් වෙන්නේ නැහැ. දහව දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
0: ඈ හැබෑවට

0: ඉනිර්වෙකිදිය මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී සියයට සියක් පිරිසිදු බ්ලෙට්වලින්ම හදර නිසායි මම මෙල්වා RV 500 විශ්වාසෙන් නිර්දේශ කරන්නේ.
1: බෙල්වා එකර්.

ගොඩ කාලෙකින් අපි වහන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් සාර්ෂත් මතක් කරනවා ගාල්ල පැත්තෙන් ගාලු පුරුවරෙන් දකුණු ලකේ යගනගල ඇවිල්ලා තියෙනවා අපි වහන්. එන ඉතින් අපි යන්න තමයි හදන්නේ. අන්තිම සිංදුව විදියට වෙනවා, තව සිංදු දෙක තුනක් තියෙනවා. මේ අපි දෙනවා මේක කෙලින්ම කුවෙට් වලට. අපි නිමාෂ රත්නායක අපි වහගෙන ඉන්නවා ගොඩ වෙලාවක ඉන සිංදුව ඉල්ලනවා. කවුරු හරි මේ සිංදුව මේ විදිහට කියලා තියෙ කියලා මං හිතනවා. එහෙනම් සුබ දවසක් සතුටින් පරිස්සමෙන් ඉන්න මං.

වෙලාව දවල් එකයි විනාඩි 50යි හිතවතුනේ. ඒ කියන්නේ මට යන්න වෙලාව තමයි උදා වෙලා තියෙන්නේ. ඊළඟට වැඩි කන්ටිනියු කරන් යන්න අපේ නිමේෂ් ඇවිල්ලා තියෙනවා. මේ රික්වෙස්ට් ෆ්‍රයිඩේ කන්ටිනියු කරන් යන්න. ඉතින් දවස් පුරාවට වාට ලස්සනම ලස්සන සීදු අහන්න පුළුවන්. මේ වෙලාව අපි හරිදින්න කටියව මතක් කරනම් අපි දමිත අහගෙන මම යනවා හොඳේ ගියාට අහගෙන ඉන්නේ පරිස්සමෙන් ඉන්න දේරුවන් සරණයි කියලා දමිත දාලා තියෙනවා. දමිත ඉන්නේ ඩුබයි වල. එතකම නිමාෂ රත්නායක නිමාෂක මතක් කරනවා අපි කුවේට් වලින්. එතක මතක් කරන්න ඕනේ අපේ කවුද මේ මහේෂි. මහේෂිව මතක් කරන බොහොම ආදරෙන්. එතකම අපේ කීපදෙනෙක් කියනවා තව කැලුම් ඉන්න කැලුම් මතක් කරනවා. එතකම දේශාන මතක් කරනවා. ඉතින් මේ විදිහට සාක්ෂ මතක් කරනවා.

කොහොමද ඉතින් සුප්‍රභාතයෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඔයාගේ හැම දුකක්ම හැම වේදනාවක්ම නැති වෙන දවසනේ. රයිට් දෝ දෙකයි වෙනදි හතයි අයිබෝවන් ගුඩ් ආෆ්ටර්නූන් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එම මේ ප්‍රාර්ථනට දවල් දෙකේද හවස හතර වෙනකම් මොනවට පුළුවන් දවසේදී ඔයාගේ හිත ඉල්ලන සින්දුව මගේ ඉල්ලගත්ත මම ලෑස්ති වෙලා ඉන්නේ ඔයා ඉල්ලන සින්දුව ඔයාට දෙන්න. විදකයි දෙකයි පන්සිය දහය පන්සිය දහයට කෝලිකා දෙන්න අනේ එවිතත් මේ බිදුවයි හත්සි දහටයි අසූ නොවේ තුනයි අසූ නොවයයි තුනට වට්සප් මැසේජ් එකක් එවන්නත් වඩ පුළුවන්. එහෙම නැත්නම් www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් මාව අහගෙන ඉන්නත් පුළුවන් ඔයාට. එවාගේම ඔන්න එනවා මම තව සුළු මොහොතකින් TikTok live එකක්. ඉතින් කෝල් කරන ලැච්ච කට්ටියට මෙසේජ් කරන ලැච්ච කට්ටියට ඕන් ඉතින් TikTok live එකට ඇවිල්ල සචිනි විදිහට ඔන්න මගෙන් ඔයා කැමති සින්දුව එයට අදවසදී ඉල්ල ගන්න පුළුවන්. හරි ඔන්න මං ඔන ක්‍රම සහවිදි ගොඩාක් කිව්වා වාඩ පුළුවන් කැමති ක්‍රමයකට මේ පැත්තට එන්න. හඩුවෙන් කතා වැඩිය සිංහ බයි. ඉතින් මම නම් එහෙම ෂුට්ටක් නැද්දක් කරලා පොඩ්ඩක් කතා කරනවා නැතම ඔයා හිතරම්මට නිඳ ගිහිල්ලද කියලා.

අද දවසේදී මුලින්ම මම පටන් ගන්නේ මෙන්න මෙයයි. තොල් දෙකයි විනාඩියටයි. මන්නේ මේෂා.

0: දෙකයි
1: ම
0: අංක දෙකක් ගැලපු
1: රුපියල් දාහතේ
0: අංක දෙකයි අත්න එකයි
1: දෙදහස් පන්සිය කතේ අංක තුනට
0: පනස්දාහ
1: ප්‍රමදනංකෙද රුපියල් විසිපන්දාහ
0: අංක තුනයි ලත්න එකයි ලක්ෂ පහද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් පතේ ඇති සුද දවසා
2: තවස සුපයි සීන දිනයි සුප දවසා
3: ආතිකදුතරේ වන්ගලේ 89.1 89.3 Supreme Radio.

0: පිනන චක්‍රාහි දවසකට පාරට යන්නේ එන්නේ සුබ දවසක්.
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා පැඩි වෙලා අන්තර එකයි.

0: ගෙනා තුරේ චක්සී
1: ඕ ගොඩ්
0: එක දිගට එක පැත්ත සිස්රාදා උදේ 10 දවල් 10 කල්
1: සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් විත් හසිතා මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මොන්නේ ගන්න පේස්ට් එක.
0: මොකද අනේ ඔය මේස්ට් එක පටලා පේන්නත්. හරියට දාගන්නකෝ.
1: Welcome show. Colorful and comedy pandanga no dasana. Hina vela asana ve. Pandanga ganna tu pandanga na. Sati ravas pahima. Ude hatata. Welcome show.
0: Anukrahaya.
3: Warpa pita barata hamuni kopi ate NLB tanaren tahan yadu turai ye. Bukyan kopi dahatuna nambe ata. Ikma u dananta supunite agalabadi bin. Prate sambardane ta dananta shakyak vimin oba denava. අතත්තිරන ජාතිගේ මහතන් සම්පත තන්නනිතහනය පිළදීගෙන ඔබ කෝටිපතියෙක්වන්
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිල්ලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: ප්‍රේම් රේඩියෝ
1: දශක පහක් පුරා පිටල බාලිකන ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය පෙනෝ කිරිබත් ගොඩ චාමික බ්‍රාස්ටින සමුමේරු දොරල ඉතර පහනෝතල සිලුබ පිටන අවශ්‍යතාවෙන් පෙනුමෙන් චාමික බ්‍රාස්ටින නුමර පාරිකිනි බත් ගොඩ
2: වාර්තාපිට වාර්තා කරමි කෝටි අපේ එන්ගෙල්බී තමනි පහනය දුක්රයිලි ගුප්ටල් කෝටි දහත්තුර නමේ අත ඉක්මගු දැබැන්ත සුපිලිකා ගලබාතිමින් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබ දෙනවා රටක් එදවන ජාතිය මහතන සම්පතතා නිගහ

0: ගුරුවස්සෙක් හැටියට ඒ වෙලාවා යුද්ධකම උකොත්
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් නෑද මොන බලයක් බලාගන්න වෙන්නේ නෑනේ.
0: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4 වෙනකම් ටෙම්පෝ ඩවුන්.

0: Devenamos de Kai, ven a de Sakai.
1: Sus motatwe, atavoshwan, divini, ademumeta gadhengin, avatavasupi, velen felchanea, kasaga de green super, shaka, patuli, aturgri, kadumina, gane mula, nara mulsagam pula.
0: දර්ශක පහන් පුරා පිටතල බාධකරගේ ශ්‍රී ලංකයේ ජනතා විශ්වාසය දෙනෝ හිරිපත් ගොඩ චාමික බ්ලස්ටේන සංවේරෝ දොරලු පිතල පහනතුලෝ සිලුබ පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්ලස්ටේන නුවර පාල හිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය, අජ පිහිතමු අයිස්සහ දෙන්නේ කාණ්ඩුල්ලෝ වර්ග කීමක්ද?

0: ප්‍රකට දිරියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම තමයි දලවශයෙන් ලංකා මුදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
1: දලවර ලක්ෂ 3ක් 4ක්
0: වුණා. තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙනවද පුළුවන් කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියනව වෙන පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තු දැම්ම මොන පහසුකමින් හැදුවත් වැදාගනිද්දී එක පුංචි වැලි කරයක් ගොත් මොකදින් රිදෙන අපිට එක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තල සපත්තු දෙක ගලවලා වැලි කට අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටිය අපේ මනසේ තියෙන පුංචි වැලි කරේ අපි යන ගමන නවත්තම අපි යන ගමන අදපන කරමු.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට අසුන්නවියයි එක අසුන්නවියයි

0: Request Friday. கீதைய விந்தினமா Supreme Request Friday.
1: දවල් දෙකයි වෙනාඩි 37යි දැන් වෙලාව. ඉතින් සිකුරාද කියලා කියන්නේ ඔය ආසම දවස, ඔයාගේ හිත ඉල්ලන සින්දුව ඔයාට දෙන දවස තමයි සිකුරාද කියලා කියන්නේ. සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් ඔන්නෝට පුළුවන් හවස හතර වෙනකම් මාත් එක්ක ඔයා ආසම සින්දුව, කැමතිම සින්දුව මගෙන් ඉල්ල ගන්න. 01112 510 510ට කෝල් එකක් දෙන්නත් ඔයාට පුළුවන්. එහෙම නැත්නම් 0818 89 393 3ට වට්ස් මෙසේජ් එකක් කියවලත් ඔන්න ඔයාට පුළුවන් ඔයා ආසම සින්දුව මගෙන් ඉල්ල ගන්න. ඒ වගේම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. අප ලයිව් එකට ඇවිල්ලාත් ඔයාට පුළුවන් ඔයා ආසම සින්දුව මගෙන් කමෙන්ට් කරන්න. ඉතින් මේ වෙනකොට අපේ TikTok live එකේ ආලෝක කට්ටිය තරගෙට මගේ සින්දු ඉල්ලනවා. මම දැන් එක සින්දුවක් දුන්නා. දැන් ඔන්න අනිත් සින්දු ටිකත් මම කෝ හරි මම කතා කරලා පස්සේ දෙන්න. මේගොල්ලන්ව බැලන්ස් කරගන්නත් එපා නේද? එක්කනේ මෙහෙමයි. හැබැයි ඉල්ලන පිළිවෙලට තමයි දෙන්නේ. හරිද? මැද්දෙන් පෝලිම් පණ ඉන්න බෑ. ඔට්ටු නෑ. රයිට්. එහෙනම් ඔන්න ඊළඟට යන්නෙත් අපි රික්වෙස්ට් එකකට. මේක ස්පෙෂල් කෙනෙක්ගේ රික්වෙස්ට් එකක්. ඒ කවද කියලා මම තව ටිකකින් කියන්නම්. හොඳ. එහෙනම් ඉතින් මේ පැත්තේ කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. හවස හතර වෙනකන් මාව හරි ඉන්න. දවල් දෙකයි වෙනාඩි 38යි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සමරු බලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 1022
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
0: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
5: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3
0: Supreme Radio

0: my heart. Supreme Request Friday.
1: දවල් දෙකයි වෙනාඩි 53යි දැන් වෙලාව. රික්වෙස්ට් ෆ්‍රයිඩේ නිසා ඔන්න තවත් රික්වෙස්ට් එක කර තමයි යන ලෑස්ති වෙන්නේ. මේ රික්වෙස්ට් එක මගෙන් ඉල්ලුවේ අපේ මොරටුවෙන් ශාමල් තමයි මේ පැත්තට මට කතා කරේ. ශාමල් කිව්වා ශවිදුවයි රවිදුවයි සින්දුවට එකතු කරගන්න කියලා. ඉතින් දමිත් අසංකගේ සින්දුවක් තමයි ඉල්ලුවේ. ඔන්න ශාමල් ඊළඟට මම ලෑස්ති කරලා තියෙන වගේ සින්දුව මම දන්න ඔයාම අවහගිරීඩෝ කියලා. රයිට්, එහෙනම් අපි යන්නේ ශාමල්ගේ රික්වෙස්ට් එකට. ඊට කලින් මතක් කරනවා ඔයාට මේ පැත්තට කතා කරන ඔයා කැමති සින්දුවක් මගෙන් ගන්න පුළුවන් 0112 510 510ට කෝල් එකක් දෙන්න. එහෙමත් නැත්නම් 0718 89 83 89 83ට WhatsApp මෙසේජ් එකක් එවලත් ඔයාට පුළුවන් ඔයා කැමති සින්දුව මගෙන් ඉල්ල ගන්න. එහෙමත් නැත්නම් මේ අපේ ලයිව් එකේ යාළුවෝ ටික වගේ TikTok live එකට join වෙලා ඔයාට පුළුවන් ලයිව් එකේ ඔයා ආසම සින්දුව මගෙන් ඉල්ල ගන්න කැමති විදිහක්. රයිට්, අපි යමු එහෙනම් අපේ ශාමල්ගේ request එකට. දවල් දෙකයි වෙනාඩි 54යි දැන්.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ.

0: Friday.
1: හවස තුනයි වෙනාඩි හතයි දැන් වෙලාව සිින්දු කැපේ දෙවැනි පැය තමයි පටන් ගන්නේ. ඉතින් ඔයාලා දන්නවා දෙවැනි පැයේ මුලින්ම මම කරන්නේ මොකක්ද කියලා. හරියට හරේ අපේ TikTok live එකේ යාළුවන්ව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සුපරත විදිහට අද මගේ live එකේ පළවෙනි comment එක දැම්මේ අපේ ගිෂු. ඉතින් ඔන්න ගිෂු ඔයාව තමයි මම කලින්ම එකතු කරගන්නේ. ඒ වගේම හින්දිබෙන් අපේ සාශින්නවා. සාශ් තමයි දෙක. ඔන්න සාශ්ව පහු කරලා තියෙනවා. ඒ වගේම රාජා මොනසිංහ ඉන්නවා. රොමා ඉන්නවා කුවේට් වලින්. චරිත ඉන්නවා ඉස්රායෙල් වලින්. එතකම නදිනි ඉන්නවා නෆාෂාවත්. ඔන්න ඊළඟ සිදුවර මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම ශලින්ද සිල්වා ඉන්නවා. අපේ කවුද අහිංසකාවී ඉන්නවා නවංජන. නවංජන ඔන්න ඔයාවත් ඊළඟ සිදුවර ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. ඒ වගේම හේෂාන් ආරච්චිගේ ඉන්නවා. දිනා ඉන්නවා කටාවරින්. ජීවා ඉන්නවා. ජෙරමියා නෙහෙමියා ඉන්නවා. අපේ ලයිෆ් ගාඩ් ඉන්නවා උදාර. උදාර ඔන්න ඔයාවත් මම ඊළඟ සිදුවර ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. එතකම රකිත ඉන්නවා. මේනක සොඳුරුවන් මොනරාගරින් ඉන්නවා. ශ්‍රියාන ඉන්නවා. චින්තක ඉන්නවා ඩුබායි වලින්. එතකම කවුද මේ ඉන්නේ දුල්ෂාන් ශෂි ඔයාවත් එකතු කරගන්නවා. ශකීබ් ඉන්නවා අපේ චිකාව ස්පෙෂල් ඕන එකතු කරගන්නවා. ගමනක් යන ගමන් තමයි මාව අහගෙන යන්න කියලා කිව්වේ. ඔන්න චිකා මම ඔයාව එකතු කරගත්තා. මාව අහගෙන නේද ඉන්නේ. එතකම ගෙවින් අභිලාෂ ඉන්නවා. හිමන්දි ඉන්නවා. දේශාන් ඉන්නවා. ජයලින් අංජනි ඉන්නවා. දුලිප් ඉන්නවා. සිංගප්පූර් වලින් හාබේකේ තමයි වැඩ කරනවා කියලා කිව්වේ. ඉතින් වැඩ කරන හැම කෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි දුලිප් මට කිව්වේ. එතකම අපේ ටඩාෂි ඉන්නවා. එතකම දිලෑන් සඳු ඉන්නවා. ෂෙරිෆ් ඉන්නවා. ඒ වගේම අපේ සසේ වතුන ගොඩක් ආදරෙන් මම ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. හරි. ඉතින් ඔන්න ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ ස්පෙෂල් සොන්ග් එකක්. මේකත් රික්වෙස්ට් එකක් තමයි ජපානෙන්. අපේ සසේ තමයි මගෙන් මේ සින්දුව ඉල්ලුවේ. පොඩ්ඩක් පැටළුණා සසේට. මගෙන් ඉල්ලුවේ මේ සැනසෙන් අම්මා සින්දුව දෙන්න කියලා. ඉතින් මං කිව්වා හරි රෑ හසේන ඉතින් සින්දුව පටන් ගන්න. නෑ ඒක නෙමෙයි සැනසෙන් අම්මාලු අනේ අනේ. ඉතින් අපිට නෙමෙයි සින්දුව ගැන කියන්නේ. හවස 3යි විනාඩි 10යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අපට කළ හැකි උපරිමය කරන විට නොසිතන පුදුමාකාර දේවල් අපගේ ජීවිතයට ලැබේවි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: දැඩි
2: වැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවන මතක් කරන්නම් හවස 3යි විනාඩි 15යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුවේරු දොරලු පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
4: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ප්‍රකට බිලියන පතියන් දාන සපත්තු ගත්තොත් එහෙම සාමාන්‍ය දල වශයෙන් ලංකම්බදලින් ලක්ෂ 3ක් 4ක් වගේ වෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන්.
7: මෙලාවට ලක්ෂ 3ක් 4ක් වුණේ.
6: තමන්ගේ තත්ත්වයට අනුව දාන සපත්තු දෙක වෙනස් කරලා තියෙනවා. ඒක හම් වලින් හදලා තියෙනවා වෙන්න පුළුවන්. කිසිම දෙයකින් හදලා තියෙනවද කියලා හොයාගන්න බැරි අපි වගේ සපත්තු තියෙනවා වෙන්න පුළුවන් නේද? කවුරු කොහොම මොන සපත්තුව දැම්මත් මොන පහසුකමින් හැදුවත් ඔයා දාගෙන ඉද්දි එක පුංචි වැලි කැටයක් ගියොත් මොකද වෙන්නේ?
7: රිදෙනවා.
6: අපිට ඒක විදිහකට ඉන්න බෑ. යන ගමන මග නවත්තලා සපත්තු දෙක ගලවලා වැලි කැටය අයින් කරගන්නම වෙනවා. අපේ ජීවිතවලත් අපි මොන තැනක හිටියත් අපේ මනසේ තියෙන ওই පුංචි වැලි කැටය අපි යන ගමන නවත්තන. අපි යන ගමන අඩපණ කරන.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: 89.1 89.3 Supreme Radio.

0: Request Friday. Gita Vindinamaha. Supreme Request Friday.
1: හවස තුනයි විනාඩිය විස්සයි නෙමෙයි විසි එකයි දැන් වෙලාව දැක්කනේ මම වෙලාව තප්පරයට වෙනස්සුව දෙක ටක්ගල හඩි ගස්සරවා. හරි අපි තවත් රෙක්වස්ට් එකකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මට මේ රෙක්වස්ට් එකාවේ කුවෙට් වලින් අපේ නෆාෂ තමයි මගින් මේ සින්දුවේ ඉල්ලු. ඉතින් ඔන්න නෆාෂ ඔයාගේ රෙක්වස්ට් එක තමයි ඔන්න ඊළඟට මම දෙන්න ලෑස්ටි කරලා තියෙන්නේ. ඔර මතක් කරනවා මේ පැත්තට කෝල් එකක් දෙන්න 0112 510 510 එමන්දම් 0718 89 3 89 වැයතුනට WhatsApp message එකක් එවලත් ඔන්න ඔයාට පුළුවන් ඔයා කැමතිම සින්දුව මගෙන් ඉල්ලගන්න. එහෙම නැත්නම් අපේ live එකටනේ යාලුවෝ වගේ TikTok live එකට එවෙලත් ඔයාට පුළුවන් ඔයා අසමු සින්දුව මගෙන් ඉල්ලගන්න. right අපි එහෙනම් යන්න යන්නේ අපේ නෆාෂගේ request එකට. හවස 3 වෙනාඩි 22 දැන්

0: 89.3 Supreme Radio.
1: Supreme Request Friday.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පර

0: කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න. අමතන්න 01112 පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
6: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
5: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
5: ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
5: Travel with Supreme.
4: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න.
5: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi yanda. Magi rata.

சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியர்.

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: හවස තුනයි විනාඩි 45 දැන් වෙලාව. තවත් රික්වෙස්ට් එකකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ පැත්තට ආපු යාළුවෝ ටික. අපේ රිෆර්ට් ඉන්නවා ගාලෙන් අපිත් එක්ක එකතු වෙලා, ඒ වගේම නිමාෂා රත්නායක ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ දෙකම අපේ ඩිලන්ස්වත් ඔන්න ඊළඟ සින්දුවට ගොඩක් ආදරේ මතක් කරන්න ඕනේ. ඉතින් ඊළඟට අපේ චිකාවත් ඉන්නවා, චිකාව එකතු කරගන්න ඕනේ. ඒ වගේම මට කෝල් එකක් දුන්නා මොරටුවෙන් ජයමාල්. ඔන්න ජයමාල් මගින් සින්දුවකුත් ඉල්ලලා මං හිතන මං ඒ සින්දුව දුන්නා. හරි, ඉතින් ඔන්න ජයමාල්වත් ඊළඟ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හරි, මේ විදිහට තමයි ආලෝ සෙට් එක ඉන්නේ. දමිත ඉන්නවා. දමිත, ඔන්න ඔයාවත් මම ඊළඟ සින්දුවට අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. Alright, ඉතින් ඊළඟ රික්වෙස්ට් එක ගැනත් මතක් කරන්න ඕනේ. අපේ නිමාෂම තමයි මේ රික්වෙස්ට් එක මගෙන් ඉල්ලුවේ. දැක්කන ඔයා නිමාෂමම නිමේෂ ළඟින් යනනේ අපි දෙන්නගේ නම් දෙක. හරි, එහෙනම් මේ ස්ටීපන්වත් ඕන එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. කෞෂී, හයි හයි, කොහොමද කෞෂී? වගේම හසි ෂෙහන්, හයි හයි, කොහොමද ෂෙහන්? හරි, එහෙනම් මේ අලුත් සෙට් එක එකතු කරගෙන

0: වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

අද පොඩි වෙනසකටත් එක්ක මට හිතුණා සින්දුවක් දීලාම එන්න ඕනි කියලා ප්‍රෝග්‍රෑම් එකට. දැන් වෙලාව හවස 4 විනාඩි 4යි. මොන හරි ශබ්දය පිළිබඳ ගැටලුවක් තියෙනවද නිෂ්පාදකතුමා? නෑ නේද? මයික් එක හරියට දෙනවා. හරි, ඔකේ. රයිඩර් පටන් ගන්නවා රික්වෙස්ට් ෆ්‍රයිඩේ. අද සිකුරාදා, ජූනි මාසේ 19 වෙනිදා. හද ආගේ දවස, අපේ දවසනේ මේ ආගේ දවස. ඔයාලට පුළුවන් කැමති සින්දු ඉල්ලන්න TikTok live එකට එන්න පුළුවන්, කෝල් කරන්න පුළුවන්, WhatsApp එකට message කරන්න පුළුවන්. මම මතක් කරන්නම් කොහොමද එන්නේ කියලා කෝල් කරලා මට. 0112 510 510 හොට්ලයින් එකට මට කතා කරා. දැන් ලයිව් එක බලාගෙන ඉන්න ගමන් මට කතා කරන කට්ටියත් ඉන්නානේ ආදරේ යෑ අම්මෝ. ඉතින් 0118 89 89 89 WhatsApp number එක තියෙනවා, ඒකට message කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුප්‍රීම් රේඩියෝ අපේ TikTok fan page එක පැත්තට ගිහිල්ලා ඒක ෆලෝ කරලා ලයිව් එකට එන්න පුළුවන්. ලයිව් එකේ බලාගෙන කමෙන්ට් කරන්න පුළුවන්. මොකද ගොඩක් කට්ටිය මේ බයිනවා, ස්ටක් වෙනවා, ලැග් වෙනවා. රයිට්. විශේෂයෙන්ම අද දවසේ අපේ චිකා කතා කළා. චිකා ගෲප් ඔෆ් කම්පැනිස් නයිජීරියාවල ඉඳලා මට කතා කරලා කොහොමද සෙට් එක මගුදු කරගන්න කියලා ලස්සන සින්දුවකට. සින්දුවක් නෑ ඉල්ලුවේ නෑ. චිකා කැමති ඕන සින්දුවක් දෙන්නම්. මම කැමති ඕන සින්දුවකට චිකා කැමති කියලා කිව්වා. එහෙනම් චිකා කැමති සින්දුවකට දෙන්න තමයි. පළවෙනි සින්දුවෙන්ම මම පටන් ගන්නවා මේ චිකාට සින්දුව දීලා. මට හිතනවා හොඳයි කියලා. මොකද නයිජීරියාවල ඉඳලා මට කෝල් කරේ. හරි. එහෙනම් ඉතින් ඔයාලත් මේ පැත්තට එන්න දෙන්න. මම ඉන්නවා හවස 6 වෙනකම්. පටන් ගන්නවා අද සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ වෙන්නේ මේ විදිහට. මං ආශි. හවස 4යි 5යි.

0: අත වෙලාවහව සහතරයි විනාඩි 18යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු කිරිපත් ගොඩ චාලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: ලොව සුන්දරතම පාරාදීසේ
0: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
5: Travel with Supreme
0: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න

හවසාහතරයි විනාඩී විසිතුනයි වෙලාව අපිනවා ටික්ටොක් ලයි එක පැත්තට සිදු ඉල්ලට කට්ටිය මට කතා කලා ජයමල් මොරටු ඉඳලා ජෝති බල මහත්මක සිදුව තම එල්ලු ඇතකොට අපේ අංජුලා අංජුනි සමාවෙන් අංජුනි තිල්ලවා ඇන්ජලින් ගුණතිලක මහත්මික සිින්දුවක් එතකට මං ජෙච්චාර ජෝතිපාල මහත්මයව ඇන්ජලින් ගුණතිලක මහත්මය එකතු කළ එක සිින්දුවත් දුන්න එතමයි පාට පොදක් හරිද එතකට ඒ වැඩිශේ ඊට පස්සේ අපි චිකයිල්ප සිින්දුවත් දුන්න ඊළඟට බෙරුවන් ලක්මල් ඉල්ලවා නිල්වන් මුූද තීරේ ඔන්න සිින්දුව දුන්න හරි ඔන්න එකත් කරා ඊළඟට මම යන්න හදන්නේ අපේ තාරුණී සඳ ලංකාවෙන්දල ඉල්ලවා රොෂාන් පොරණ නෑ රොෂාන් ප්‍රනාන්දුක සිින්දුව වැරදුන රොෂාන් අය සිින්දුවක් කියලා අදරයට ඉතින් රොෂාන් අය අදරේය මේ ඊළඟට දෙන්න හදන්නේ රොෂාන් ප්‍රනාන්දුක සිින්දුවක් රයිට් කටි ඉන්නවා මේ වෙලාවේ මදුෂාන් ඩාන්ස ඉල්ලනවා සිින්දු ගොඩක් නීල් වර්ණකුල සූර්ය මහත්මයාගේ සිින්දුව තමයි ඉල්ලන්නේ ගයනි ලක්ෂිකා කියනවා මගේ එක් සොන් එකක් දෙන්න කියලා මගේ එක් සොන් එක ඔයාගේ එක් සොන් එක මොකද්ද කියලා මම දන්නේ නැහැ ගයනි මට කියන්නේ එක් සොන් එක මොකද්ද කියලා අම්මෝ මේ රුවන් ඉල්ලන්නෙම නිල්වන් මූදු තීරේ කියලා කියනවා කට්ටි බලන්න තරඳ තිසර ඉන්නවා මේ වෙලාවේ ප්‍රියංකර සිල්වා ඉන්නවා කට්ටි ගොඩක් ඉන්නවා වෙරෝනිකා ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනේ භාග්‍ය ඔයාව එකතු කරගන්න අද ශාරක ඇවිල්ලා නැහැ ශාරකවත් මතක් කරන්න ඕනේ ඒ වගේම අපේ ත්‍රින්කෝල මදු ඒ වගේම නිරෝෂන් අයියා විශේෂයෙන්ම ගයනියා එකතු කරගන්න ඕනේ සිනෙත් ඉන්නවා ඒ වගේම සුජීර ඉන්නවා ආදරෙන් මතක් කරන්න ඕනේ එතකොට තව කවුද මට මිස් උනේ උමේෂ් උමේෂ් ඉන්නව නේද උමේෂ් ඉන්නවද අන් මේ වෙලාවේ කට්ටිය ගොඩක් ලයිව් එක බලාගෙන ඉන්නවා ඉතින් ඒ වගේම ෂාන් මීරංගගේ සින්දුවක් ඉල්ලුවා ඉතින් මම ඔයාගේ සින්දුව දුන්නා ඔයා ඒ වෙලාවේ හිටියේ නැහැ මට ඉතින් කරන්න දෙයක් නැහැ පැටියෝ ඒ වෙලාවේ මම සින්දුව දුන්නා ෂාන්ගේ සින්දුවක් පූර්ණිමාව ආදරෙන් එකතු කරගන්නවා අපේ චූටි කෙල්ලත් එක්ක රයිට් ඒ වගේම රුවිනා මතක් කරන්නේ රුවිනාව ගොඩක් ආදරෙන් තරුණි ඔන්න ඔයාගේ සින්දුව තමයි දෙන්න හදන්නේ රයිට් වැඩි කතා බෑ මම සින්දුව දෙනවා මෙන්න සින්දුව රොෂාන් පොරණාඳු වේදිකාවේ රොෂාන් ප්‍රනාන්දු වේදිකාවේ හවස 4:25යි

0: වෙලාව හවස 4යි විනාඩි 31යි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
6: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
5: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දවල් දෙකට
3: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය නෙනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
0: මිලියන
7: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
0: හරි.
7: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරය මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා, පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රාග් ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
3: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
2: The Welcome Show.

0: වෙලාව හවස 4:45.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 139 ඉක්ම වූ දැවන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ, චාර්ලික බ්‍රාස් ස්ටේනස්, සරුවේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udey 7ta. The Welcome Show.
8: අනුග්‍රහය.

ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.

අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: Request Friday. Supreme Request Friday.
1: ප්‍රීම් රික්වස් ෆ්‍රයිඩේ අමතක් කරගන්න පාද ටෙම්පු ටවුන් තියෙන දවස නෙමෙයි. එහෙම තමයි ඩාං වෙනවා, ඩූං වෙනවා, ඩෝං වෙනවා. අනේ අම්මේ වෙන දේවල්. සවා වෙන්න ඕනි එකට. මට සිකුරාද වාරුණාද සිකුරාද කියලා. රික්වස් ෆ්‍රයිඩේ වෙනුණාද වෙන මොකටද ප්ලේ වුණාද? එහෙම වෙනවා ඉතින්. එහෙම තමයි. හරි. 0118 89 89 89 WhatsApp නම්බර් එක තියෙනවා. වැඩි මිඩින් ඩෝං. උනා. හරි. WhatsApp එකට මැසේජ් කරන්න පුළුවන් ඔකලන්ට. WhatsApp එකට මැසේජ් කරපු කටියක් එකතු කරගන්නයි ලෑස් වෙන්නේ. මගේ සද්ද ඇද ටිකක් අඩුවෙන් දැනෙන. මගේ කටේ සද්ද අඩු වෙලා නැත්නම් මයික් එකේ ගේන් අඩු වෙලාද පොඩ්ඩක් බලන්න නිෂ්පාදකතුමා කරුණාකරලා. හරිනේ. හම්මෝ. ඊජේ අනුර මැක්ස් කොහමද? හොඳින් ඉන්නවා නේද? එයා මට මෙන්න මෙහෙම කියනවා. සුබ සන්ධ්‍යාවක් වේවා ආශි මැඩම්. කොහමද අපිට සින්දුවක් දෙන්නේ? ඊජේ අනුර පුස්සල්ලා ඔ BF චරපදයේ සිට. රයිට්. ඕකේ. ඕකේ. ශමින්ද කතරගම. බොහොම ස්තුතියි. නදි ඇවිල්ලා ඉන්න. ගුඩ් ආෆ්ටර්නූන් වාට භාග්‍යා. ගුඩ් ආෆ්ටර්නූන්. හෑවා නෑවා. යස්. කැරකුණා, ඩෝන් වුණා, ඩාන් වුණා. අනේ මට කියන්න ඕගොල්ලන් හයි හයි කියලා දාන්නකෝ. අනේ මට හොයාගන්න බෑනේ අප්පා. හරි. රශ්මික ඉන්න හොරණින් අක සෞභාග්‍ය එකතු කරගන්න කියලා කෙනා ලස්සන සින්දුවක් අහන්න. ඒ වගේම දිල්කා සමන් මලී ඉන්නවා. පෙරදෙනි ඉඳලා මෙසේජ් එකක් දාලා තිනවා. අද නම් නම හරියට කිව්වා. පෙරදෙනි ඉන්න ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බැකෝ මල්ලී ඉන්නවා. වැලිවැරිය ලක්මාල් තමයි එහෙම කියන්නේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. චන්දුලි ඉන්නවා. චන්දුලිවත් ආදරෙන් මතක් කරනවා. අංජුනි ඔයාවත් මතක් කරන්න ඕනි. අමතක වෙන්නේ ඇයි කියලා දන්නවලු කියන්න බලන්න. ඇයි මට අමතක වෙන්නේ කියලා දන්නේ කොහොමද කියලා. ඒක මාර ප්‍රශ්නයක්නේ. රහල් ලැබේ රත්න ඔයාව ගොඩක් ආදරෙන් මතක් කරනවා. අනුරාධ කෝට්ටේ වාවත් එකතු කර ගන්නවා. ප්‍රියන්ත ප්‍රඩන්ඩු ඉන්න කුවේට් වලින් වාවත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තරිඳු තිසර කියනවා. ඉදන්න ශානක ඔයාවත් ආදරෙන් මතක් කරනවා. කොට්ටාවේ ඉන්න ඔයාව. ඒ වගේම මැතිව්ස් ඔයාවත් මතක් කරනවා කොට්ටාවෙන්. පෙරදනේ ලේකාණි නෑ නේද? අද නෑනේ. අද ලේකාණි නෑ. කසුන් ඇවිල්ලා ඉන්නවා. කසුන් හයි. කොරියාවේ සිට ඔන්න කසුන්ට මේ සින්දු අපි දෙනවා.

0: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්ලාස්ටේනස් සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්ලාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22 පෙරලිකාර සඳුදා
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
2: සුවබර අඟහරුවාදා
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
2: හැඩකාර බදාදා
5: ඔයා කොච්චර දෙවලාල හිටියත් පොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ
2: රසපිරි බ්‍රහස්පතින්දා
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
8: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
10: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The Welcome Show.
13: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padala gannatu padan ganna satiya dawas pahema ude 7ට
12: The Welcome Show.
14: Anugrahaya.
15: Warthatika wartha kabani koti 8 NLB danade tahane lutrayen rupiyal koti 13.98 ikma u dawanta supiritaya galaba dimin rathe sangwardhaneta dawanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat koti patiye kuwanna
16: navina taakshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
17: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

නමසපහයි විනාඩි 22යිනේ. අපි යනවා TikTok live එක පැත්තට. TikTok live එක නතර කරන්නයි හදන්නේ. ඒ නිසා ආයේ පැත්තට ගිහිල්ලා අපේ ජගත්ගේ කවියක් කියලා යන්න හදන්නේ. නිමේෂා රත්නායක එළියට යන්න කලින් පොඩ්ඩක් මාව බලලා යන්න. හරි. අනේ මේ එක ළමෙක් ඇවිල්ලා ඉන්නවානේ පොඩක් ඉන්න. සෙනින්දු සිත්මිනා කියලා මට ගවුමක් අඳින්න ආසයි කියලා ෂෝක් කරේ. හොඳ අදහසක් අඳින්න. හොඳයි වැඩියෝ. ගීත් ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පූර්ණිමා ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. සාශෝවාව කුමුදුනි ඔයාව. ඒත් එක්කම කවුද තව? තරිදු තිසර. ඔයාවත් එකතු කරගන්නවා. මං ජගත්ගේ කවිය කියන්නම්. හරි. ආශි නගන හිනා හඬට පිස්සු හැදිලා ඉන්නේ. බොක්කින් දෙන ටොක්ස් වලට හොල්මන් වී ඉන්නේ. හිතත් හොඳයි වැඩත් හොඳයි ඒ ගැන අපි දන්නේ. හදවතින්ම ආදරයයි අපි ඔයාට දෙන්නේ. තැන්ක් යූ ජගත්. ඒ ආදරයට බොහොම ස්තුතියි. පානදුරේ ඉඳලා යාළු සෙට් එකම එකතු කරගන්නවා. රණසිංහවත් එකතු කරගන්නවා. කතරගමින් චමින්දව සුපුරුදු විදිහට එකතු කරගන්නවා. අපිව මතක නෑ නේද කියලා අහනවා නේ. මට හැමෝම මතක තියාගන්න තරම් එහෙම ලොකු මෙමරි කැපැසිටි එකක් නෑ ඇත්ත වශයෙන්ම කිව්වොත් කමෙන්ට් වෙන කට්ටියව මතකයි කියනවා. එතකොට ගයරි ලක්ෂිකා ඔයාවත් ආදරයෙන් එකතු කරගන්නවා. මම යන්නයි හදන්නේ. අසත් ඉන්නවෝ කියලා කියනවා අපේ නිමාෂා. එහෙමනම් බොහොම ස්තුතියි. TikTok live එක ඉවර කරන්නයි හදන්නේ. එහෙමනම් අපි යනවා සින්දු අහන්න. මම ඉන්නවව සහාය වෙනකම්.

0: දශක පහක් පුර අපිත්තල බාණ්ඩ කරන්නේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ටේලර්ස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ටේලර්ස් නුවර පාර කිරිපත් ගොඩ
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතක

0: සිතුවිලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දින බලා රාත්‍රී 7ට
2: අනුග්‍රහය.

0: Welcome to ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය

0: විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2
1: මිලියන.
0: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර. දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා, පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රාකාරයක් කියලා. ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
0: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
4: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
0: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
5: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන බම් මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
5: ඉනිදා උදේ 9ට.
4: ඊගෙන්න සර්.

0: මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වායි

0: Saturday weekend එක happening කරගන්න.
1: එතන වෙනතර ජනප්‍රිය සින්දු.
2: Oh god.
1: එක දිගට එක පැලට. සින්සනාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
0: Supreme Radio. Super Hits 20 with Hasita. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුනේ ඇස නොබොටුන තැන් සොයා උතුම යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතේ දවස් පහේම The Welcome Show අහන්න
3: රයිට් වෙලාව හවස පහේ විනාඩි 46යි එමනම් අපිට යන්නයි හදන්නේ මේ සති අන්තය සය ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු සඳ දවස් හතරට හම්බෙන්න බලාපොරොත්තු වෙන තමයි අපි ඉංගෙන් නම් සුබ සති අන්තයක් සුබ රා

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවා, මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම මන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තටම මමත් විශ්වාස කරේ නැහැ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: Number 20. Number 10. Number 5. Number 1.
1: Saturday. Weekend එක happening කරගන්න.
2: එතම් බෙදාතර ජනප්‍රිය සින්දු.
3: Oh God.
2: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
1: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
4: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: 89.1 89.3 Supreme Radio

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
1: සින්දු කැෆේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
6: මිලියන
7: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
6: හරි.
7: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා, පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රාකාර ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
5: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
6: The welcome show
7: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu patan ganna satiya dawas pahema ude hatata
6: The welcome show
5: anugrahaya
8: wartha pita wartha kabuna koti yate nlb tanade tahane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supiritya galaba dimin rathi sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tana nidahane biladi gena obat koti patiye kuwanna
9: meltdoll hisarathaya una sempati ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
10: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
10: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
12: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙන බා මියුසික් වයිබ් එක.
6: සුප්‍රීම් මියුසික් සන්දේ.
12: ඉනිදා උදේ 9ට.
11: ඊගෙන නම් සර්.
13: 89.1 89.3 Supreme Radio.

0: ක්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ප්‍රේම් රේඩියෝ සමරු බලක පදක්කම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22 පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
1: ආසාත්මිකතාවේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
2: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩේකට ඔයිල් උරා ගන්න නැහැ
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරලා
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට The Welcome Show ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
5: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරය නෙනේ විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්
6: මිලියන
5: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර
6: හරි
5: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා පහළට එනවා මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා අපි හදනවා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක් මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
0: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මතකයන් ඔබේ සිතේ තබාගෙන
0: Dream Night සුප්‍රීම් රේඩියෝ
2: මහජන සම්පත කිව්වහම හරි විශේෂ ලොතරැයියක්නේ මනිෂා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය අපිට නිරන්තරයෙන්ම මේ මහජනතාවගේ සම්පත් ලබා දීම සඳහා ඔන්න ඔවුන්ගේ හීන දිනවන්න තමයි මේ මහජන සම්පත ලොතරැයි දැන් දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට ලබා
3: දෙන්නේ.
2: ඉතින් මේ තුලින් විශේෂ කෙනෙක් බිහි වෙලා ඉන්නවා. ඒ තමයි අද සම්පත. දැන් මේ කියන ලෑස්ති වෙන්නේ අද සම්පත ලොතරැයියේ ත්‍යාග රටාව ගැන. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන්

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්නවා ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින් දා රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.

0: ආදය NLB.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි, කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: විතරට උදවියමයි හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි, ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
6: Travel with Supreme.
7: සතියේ දවස් 5ම
8: The Welcome Show අහන්න.
9: 89.1 89.3 Supreme Radio.
10: Supreme Radio. Make a superior.
7: ලෝක පපන්දුවේ මහා සංග්‍රාමය.
11: FIFA World Cup 2026 තරඟ විස්තර.
12: 2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ උණුසුම් තරඟ කිහිපයකම තොරතුරුයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඊයේ රාත්‍රියේ සහ අද අලුයම නියමාවට පත් වූ තරඟ ප්‍රතිඵල සැබවින්ම ප්‍රේක්ෂකයන් දැඩි කුතුහලයකට පත් කිරීමට සමත් වුණා. පළමුවෙන්ම මේ අවධානය ඇට්ලන්ටා ක්‍රීඩාංගණය වෙත. ඊයේ රාත්‍රී 9:30ට ඒකාණ්ඩයෙන් පිටියට පිවිසි චෙක් ජනරජය සහ දකුණු අප්‍රිකාව අතර මහා ගැටුම තීව්‍ර මුහුණුවරක් ගනිමින් අවසානයේ නිමාවට පත් වුණේ ගෝල 1-1 ලෙස සමතත්වයෙන්. නමුත් අද අලුයම 12:30ට ලොස් ඇන්ජලිස් ක්‍රීඩාංගණයේදී බීකාණ්ඩේ නැරඹුණු මහා සටන නම් අතිශය උද්වේගකර වුණා. ඒ බොස්නියා හර්සගෝවිනා කණ්ඩායම අන්දමන්ද කරමින් අතිශය ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසයක නිරත වූ ස්විට්සර්ලන්තය ගෝල 4-1 වැනි විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමගින් අලුයම 3:30ට වැන්කූවර්හි BC ප්ලේස් ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණේ මුළු ලෝකයම මවිත කළ දැවැන්ත පෙරලියක්. බීකාණ්ඩේ යටතේ කටාර් රාජ්‍යයට එරෙහිව ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාවක් දියත් කළ සත්කාරක කැනඩාව ප්‍රතිවාදීන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් ගෝල 6-0 ලෙස මේ ලෝක කුසලාන තරඟාවලියේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම සහ ආවේගශීලීම ජයග්‍රහණයක් සනිටුහන් කළා. උදැසන 6:30ට ගුවාඩල් රාජා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ඒකාණ්ඩේ අනික් තීරණාත්මක තරඟයෙන් දකුණු කොරියාවට එරෙහිව දැඩි සරණක නිරත වූ සත්කාරක මෙක්සිකෝව තරඟයේ පූර්ණ ජයග්‍රහණය තමන් සතු කරගත්තේ ගෝල 1-0 ලෙසයි. මේ පෙරලිකාර ප්‍රතිඵලයත් සමග හෙට දිනේ, ඒ කියන්නේ ජූනි මාස 20 වැනි සෙනසුරාදා දිනේ ලෝක කුසලාන පිටිය හොල්ලන්න නියමිත තවත් තරඟ පහක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව හෙට අලුයම 12:30ට ඩීකාණ්ඩේ යටතේ ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව අතර මහා සටන සියටල් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඉන් අනතුරුව අලුයම 3:30ට සීකාණ්ඩෙන් ස්කොට්ලන්තය සහ මොරොක්කෝව බොස්ටන් ක්‍රීඩාංගණයේදී එකිනෙකා හමුවනවා. හෙට උදෑසන 6ට එම කාණ්ඩයේම ප්‍රබල බ්‍රසීලිය සහ හයිටි රාජ්‍ය අතර සටන ෆිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර උදෑසන 8:30ට ඩී කාණ්ඩෙන් තුර්කිය සහ පැරගුවේ කණ්ඩෑම සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී ගැටීමට නියමිතයි. එමෙන්ම හෙට රාත්‍රී 10:30ට එෆ් කාණ්ඩේ යටතේ සුපිරි නෙදර්ලන්තය සහ ස්වීඩනය හූස්ටන් ක්‍රීඩාංගණයේදී මුහුණට මුහුණලා තරඟ වැදීමට සියලු කටයුතු සූදානම්.
7: ආපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
5: 89.1 89.3
6: Supreme Radio.

0: රේඩියෝ
1: මනිෂා මම මේ ලෑස්ති වෙන්නේ කටියට නිදානයක් දෙන්න. අපි වහගෙන ඉන්න අයට. මේක නීත්‍යානුකූල නිදානයක්. පොන්චි රුපියල් 40ක් විතරයි මේකට අවශ්‍ය වෙන්නේ. ඔයාගේ හැම මේ දෙයක්ම ඉතින් සාර්ථක කරගන්න හැකියාවක් තියෙනවා මේ නිදානේ ඔයාගේ කරගත්තොත් එහෙම. ඉතින් ඔයාලට පුළුවන් රුපියල් 40ක් අරගෙන ගිහිල්ලා ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ධන නිදානේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. විශේෂ මතක් කිරීම කිහිපයක්ම තියෙනවා. අපි ඒ ගැන මතක් කළාම එමුකෝ. ජීවිතේ සිහිනේ යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතික මහා ධන සම්පත ධන නිදානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වෙන විටත් ඔබව ජයග්‍රහකයෝ කරලා හමාරයි කියන කාරණාව මතක් කරන්න ඕනේ. මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දිනේදී රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කන්ද උඩ රටින් බිහි කරන්න ධන නිදානය ලොතරැය තුළින් හැකියාවක් ලැබිලා තියෙනවා.
2: ඔව්, ඒ වගේම තමයි දශක 6කට වඩා වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වයේ ලබා දීපු ජාතික ලොතරැයි මණ්ඩලය සතිය දින 7ම දිනුම්ම දින ධන නිධාන ලොතරැයි අලෙවිය තුළින් ඍජුවම ඒකාබද්ධ අරමුදලට දායකත්වයේ සපයනවා. ඉතින් ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපේ දායකත්වයේ ලබා දෙනවා. එහෙමනම් ඉතින් තවත් බලබල ඉන්නපා දකින දකින තැන බලන බලන තැන ධන නිධාන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන මේ ජුනි මාසයේදී ඔබත් කෝටිපතියකු 20 ලක්ෂපතියකු වෙන ගමන් සුපුරුදු තෑගිවලට අමතරව හැම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවද හිමි කරගන්න කියන දේ මතක් කරනව. ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී අරගෙන හැමනම් ඔයාගෙත් ඔය කෝටිපති හිණය හැබෑ කරගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමනම් ඉතින් මතක් කරන් ජීවිතයේ සිහිනයට වසනව ආශිර්වාදය හැමදාමත් නිරන්තරයෙන් ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් අරන් 0718 89.3 89.3 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
1: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ma udeya 7ta
5: The welcome show.
4: අනුග්‍රහය.
6: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB තනඩි තහනියේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.3 Supreme Radio. Number 20. Number 10. Number 5. Number 1.
1: Saturday. Weekend එක happening කරගන්න.
2: එතම් බෙදාතොර ජනප්‍රිය සින්දු.
3: Oh God.
2: එක දිගට එක පැනට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
1: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
4: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවට යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
7: Tempo Town
6: with Ashi.
8: The welcome show.
9: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ නේද? විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
10: මිලියන.
4: ලංකාව වගේ එච්චර නෑ 140 ගුණයක් විතර.
10: හරි.
4: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා.
10: දකුණු
4: පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හඳුනන ප්‍රාක ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
8: The welcome show.
0: 89.1 89.3 Supreme Radio.

0: ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ. ඉතින් ආතයාගේ රටාව ගැන මතක් කරොත් ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගැලපීමෙන් ඔබට රුපියල් 250,000ක මුදල් තෑග දිනා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගේ ඔන ඔබට අද සම්පත ලොතරැයි හරහා දැන් දිනා ගන්න අවස්ථාව ලැබෙනවා.
1: තවත් තියෙනවා අවසාන අංක 3 ගැලපීමෙමුත් ඔන්න ඔයාට රුපියල් 4,000ක මුදලක් දිනා ගන්න පුළුවන්. මේ ඇතුළු සෙසු තයාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් තයාග දිනා ගන්න ඔන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කිරීම අද වියදමට ගැලපෙනම අද සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තමයි මේ ආරාධනා කරන්නේ. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයත් සමග දිගින් දිගටම එකතු වෙලා ඉන්න ඔයාගේ හීන එකින් එක හැබෑ කරගන්න අදම
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: නිල්වී ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.

Prem Radio. 89.1, 89.3, Supreme Radio.

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
5: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
6: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana ganna thu patan ganna satiya dawas pahema udey hatata
10: the welcome show
11: anugrahaya
12: wartha pita wartha kabana koti yate nlb danade tahane lutrayye rupiyal koti 13.97 ikma u dewanta supiritaya galaba dimin rathe sangvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat koti patiye kuwanna
13: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
14: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
8: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
15: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
16: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
15: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
17: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
18: සුප්‍රීම් මියුසික් සන්දේ.
17: ඉනිදා උදේ 9ට.
16: ගින්න නැන් සර්.
19: 89.1 89.2

0: night supreme radio dream night night
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා.
1: අයිවා, මම ඉරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ලැබුණා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ලැබෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණ ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවිය මය හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගිලියට දෙන්නකො.
3: අයියා, මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
7: ලොව සුන්දරතම පාරාදීසේ.
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
8: සතියේ දවස් 5ම
9: The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio.

0: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.

0: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
4: the welcome show
2: anugrahaya
5: meltdol hisaratya una sempratishava angapata vedanawa apahasu dina sadaha ikman sahanaya meltdol paracetamol visheshayaki
6: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්ස්අප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
7: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: The Welcome Show.
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: ලෝකේ විශාලතම කාන්තාරය විදිහට අපි හඳුන්වන්නේ නිපු සහරා කාන්තාරයනේ. විශාලත්වය වර්ග කිලෝමීටර් මිලියන 9.2ක්.
3: මිලියන
2: ලංකාව වගේ එච්චර නෑ, 140 ගුණයක් විතර.
3: හරි.
2: දේශගුණික විපර්යාස නිසා නිපු සහරා කාන්තාරයේ මෑත කාලීනව වසරකට කිලෝමීටර් 48ක් විතර දකුණු ප්‍රදේශයට ව්‍යාප්ත වෙනවා, පහළට එනවා. මේ ව්‍යාප්තිය නතර කරන්න අප්‍රිකානු රටවල් 20ම වගේ එකතු වෙලා එක සම්මුතියකට එනවා. අපි හදනවා ප්‍රා ගස් මිලියන ගණනක මහා විශාල ප්‍රාකාරයක්. මේක හඳුන්වන්නේ ද ග්‍රේට් ග්‍රීන් වෝල් කියලා.
1: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
0: The Welcome Show.
3: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
6: 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

1 89.3 Supreme Radio.

89.3 Supreme Radio.

89.1 89.3 Supreme Radio.

Sunavei Eke, a Sunavei Tune. Supreme Radio.

නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේ.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

කරවදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.